0: World at Night on your local station, Plenty Valley FM.
1: දරුවෙකුගේ මොළේ වර්ධනය ආසන්න වශයෙන් 90% ඔවුන් වයස අවුරුදු 5ට පෙර සිදුවන බව ඔබ දැන සිටියාද? නොමිලේ සැපේන කින්ඩර් අධ්‍යාපනයේ මගින් වයස අවුරුදු 3 සහ 4 දරුවන් සඳහා ප්‍රාථමික පාසල් ආරම්භ කිරීමට පෙර වසර 2ක ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දී පෞල්වලට මුදල් ඉතිරි කරමින් කින්ඩර් හිදී දරුවන් ක්‍රීඩා මගින් ඉගෙන ගනී. මේ ඔවුන්ගේ සමාජ මානසික සහ සංජානන කුසලතා වර්ධනය කිරීමට උපකාරී වන අතර මිතුරන් ඇති කර ගැනීමටද සහාය වේ. bit.go.au/kinder වෙතින් ඔබට වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.
2: Station sponsor.
1: Victoria Upura Paul සඳහා වයස අවුරුදු 3 සහ 4 කින්ට වැඩසටහන් සඳහා නොමිලේ සැපෙන කින්ට ලබා දී. ඒ සඳහා කිසිදු සුදුසුකමක් අවශ්‍යතා නොමැත. නොමිලේ සැපෙන කින්ට සමග Paul වලට ස්වාධීන කින්ට සඳහා තමන්ගේ මුදලින් ගාස්තු ගෙවීමට අවශ්‍ය නොවන අතර දිගුපය ළමා සුරකුම් සේවා සමග ක්‍රියාත්මක වන කින්ද සඳහා ගාස්තු අඩු කිරීමක් ලැබේ. නොමිලේ සැපෙන කින්ද සමග පවුල්වලට වයස අවුරුදු 3 වැඩසටහන් සඳහා කින්ද පැය 5 සිට 15 දක්වා සහ වයස අවුරුදු 4 වැඩසටහන් සඳහා පැය 15ක් ලබා ගත හැකිය. සමහර පවුල්වලට විශේෂයෙන්ම සරණාගත සහ සරණාගත ආයුධම් කරුවන්ගේ පසුබිම් ඇති දරුවන්ට වයස අවුරුදු 4 කින්ද සඳහා වැඩි පැය ගණනක් ලබා ගැනීමට හැකියාව ඇත. මේ නදහසන්නේ ඔබගේ පසුබිම කුමක් වුවත් දරුවාට වැඩිදුර ඉගෙනීම සහ ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලැබෙන බවයි. වැඩිදුර තොරතුරු සඳහා ඔබගේ ප්‍රාදේශීය ලතුරු පාසල ප්‍රාදේශීය සභාව හෝ සහායක සේවකයා සමග කතා කරන්න නැත්නම් big.gov.au/freekinder වෙත පිවිසෙන්න. එහි ඔබගේ භාෂාවෙන්ද තොරතුරු ලබා ගත හැකිය. වික්ටෝරියා නුරජය විසින් අනුමත කරන ලදී. මෙල්බන්
2: Station sponsor.
1: අප සමාජයේ තුළ ගුරුවරුන්ට වැදගත් තැනක් හිමිවන අතර ඔහු බොහෝ පුද්ගලයන්ගේ ජීවිතවල උද්‍යෝගයක් තිරිගැන්වීමක් හා සැබෑ බලපෑමක් ඇති කරති. වික්ටෝරියාවේ පසුබිම් සහිත ගුරුවරුන් සිටීම වැදගත් වන අතර ඒ සිසුන්ගේ ඉගෙනීමට ප්‍රයෝජනවත් වේ. ඔබට හෝ ඔබ දන්නා කෙනෙකුට වික්ටෝරියාවේ ගුරුවරයෙකු වීමට අවශ්‍ය නම් ගුරු පාඨමාලා රාශියක් තිබේ. ඔබට උසස් පාසල් ගුරුවරයෙකු වීමට උපකාර කිරීම සඳහා ශිෂ්‍යත්වයක් සඳහාද සුදුසුකම් තිබිය හැකිය. ඉගැන්වීමේ වෘත්තියක් ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට Teach the Future ඔස්සේ සොයා බලන්න. වික්ටෝරියානු රජේ විසින් බලය ලබා දී ඇත.
2: Station sponsor.
3: CTF සමග ඔබේ ආශාව වෘත්තියක් බවට පත් කරගන්න. ඉල්ලුමට සරිලන සුදුසුකම් 80%කට අධික සංඛ්‍යාවකින් සහ කෙටි පාඨමාලා යෝන් කටයුතුවල සිට පශු වෛද්‍ය හෙද සේවය දක්වා උපකාරක ගාස්තු නොමැතිව තෝරා ගන්න. ඔබට අවශ්‍ය රැකියාව සඳහා කුසලතා ලබා ගන්න. නොමිලේ ලැබෙන ටේෆ් එය සැබෑ කරයි. ටේෆ් වික්ටෝරියා සමග එය යථාර්ථයක් කරගන්න. නොමිලේ ලැබෙන ටේෆ් ගැන සොයා බලන්න.
4: Authorized by the Victorian Government, Melbourne.
5: Station sponsor.
0: On your local station, 88.6 Plenty Valley FM, The World at Night.

ලක්න හිර FM අසූ අටයි දශම හය ඔස්සේ ඔබ වෙත ගෙනේන සාර සංග්‍රහය ලක්මිහිර.

0: ලක්මිහිර ගෙනෙන සාර සංග්‍රහය පවන මුදුලෙසින් සනාරට රනුස්සරින් විදව යුක්තියට ඉඩ දෙන්නට ශක්තියෙන් හබායන්නත් පවන පවන
1: සාර සංග්‍රහය පවන ඉදිරිපත් කරන්නට අද එන අතරේ අතරමඟදී අපූරු කියමනක් හමු වුණා. කියමන මෙහෙමයි. පියාපත් සරසන්න හැබැයි පියාඹන්නට හැකි තරමට. පියාපත් සරසන්න හැබැයි පියාඹන්නට හැකි තරම. මේක මෞරි කියමනක් කියලා තමයි කියන්නේ. කියමන ගැන පස්සේ අපි කතා කරමු. මැදිරියේ සාලිය ගලපති රංජිත් වීරසිංහ ප්‍රශාන් මේඳුකුල සූර්ය සමග මම ජගත් ජේ ඉදිරිසිංහ අදත් පවන සාර සංග්‍රහය සමගින්.

0: மே பாலசீத்த ராத்திரியே கியா தென் ராசே பிரேமய நம் கிமே கியா சிந்து ஒயாகினாவிசாலி ரஞ்சித்
1: அத்தனமே ஏ சிந்து எதி என்ன மே லயான்வித கத்திய ஏகே திக்கமே சிந்துவின் நிர்மாணிய வேண மே
0: ஹங்கீம்
1: அன்ன ஹங்கீம் ஏ கதானத் தெக்க முசுவெச்ச சுவர தாந்திரியா தெக் අපට බොහෝම සජීවී ලෙස අපි ඒ සින්දුවට ඇදගත්ත සාමාන්‍යයෙන් ඒ ගායකයා ගයන සින්දුවට වඩා මේ සින්දුවේ තියෙන මිහිරත්වයේ සහ සුන්දරත්වයේ එතන තමයි නිර්මාණය වුනේ. ඒ ගායිකාවගේ තියෙන ලයන්විත කටහඬට සාපේක්ෂව ඒට ගැළපෙන බොහෝම ලස්සන මේ හදවතට එකඟ වෙන හදවතට ඇතුල් වෙන සංගීතයකුත් එකට මුසු වෙලා තිබ්බා. ඉතින් ඒක තමයි මම හිතන්නේ අපි තුන්දෙනාම බොහොම ලස්සනට මේ මේසර බොහොම ගගා ඒ සින්දුවේ තියෙන රසය විඳි. මම හිතන එක නිවැරදි කියලා.
2: ඔව් සාලිය ජගත් මේ සින්දුව අපි දන්නෝ මේ ටිකක් පරණ සින්දුවක් මේ සින්දුව මුලින් ගායනා කරලා තිබුණේ
0: මම හිතන්නේ චන්ද්‍රලේඛා
2: පෙරේරා. චන්ද්‍රලේඛා පෙරේරා. එතකොට ඒ සංගීතයත් වෙනස්. මේ සින්දුව ඇත්තටම ඒ රසය දැන් මම මේ කියන කතාවත් එක්ක තමයි පුදුමයට පත් වෙන්නේ. මේක සම්පූර්ණයෙන්ම AI වලින් ප්‍රතිනිර්මාණය කරපු සින්දුවක්.
0: ඒක තමයි. මම හිතන්නේ දැන් AI තාක්ෂණයේ දියුණුව අපිට තේරුම් ගන්නට වුණා මට එකතැනකදී තේරුණා. නමුත් අද හොයන්නටම බෑ. AI වලින් නිර්මාණය කරන ගීත අද හොයන්නටම බෑ. ඇත්ත ගීත වගේම තමයි. මම හොඳ උදාහරණයක් කියන්නම්. මේ පහුණුවේ ටිකේම සාලිය මම AI ගීත ගණනාවක් නිර්මාණය කරගෙන ගියා. එතකොට මේ ගීත මම මගේ හිතවතියෙකුට යවුවාම එයා මට පණිවිඩයක් කියවනවා. මම AI ගීත අහන්නේ නැහැ. මං කැමති නැහැ કૃතිම වැඩේට කියලා. මම කිව්වා ඔයා තිත්ත කසාය බොනවා වගේ හිතාගෙන මෙන්න මේ ගීතය අහලා බලන්න. ඊට පස්සේ මොකද්ද හිතෙන්නේ කියලා මට කියන්න. ඇය ගීතය අහලා මට පණිවිඩයක් කියවුවා. මේ ගීතය නම් මට කියන්නට බෑ AI කියලා. මේක සැබෑ ගායිකාවක් ගායනා කලා වගේම තමයි කියලා ඇය මට ලියලවනවා. ඇත්තටම AI තාක්ෂණය දැන් හරි දියුණුයි. ඒක එන්නම දියුණු වෙනවා. ඒ දියුණුව කොතරින් නවතීද කියලා හිතාගන්නට බැරි තරමට දියුණු වෙනවා. අද අපට නිර්මාණය වන අලුත් AI ගීතවල හොයන්නටම බැරි තරම්
1: මේ ගීතයේ කිසිම විදිහකට අපට මන්නම් ඇත්තටම මේ සින්දුවට රාහවැටල හිටියේ මේ ගායිකාවගේ තියෙන මේ සුවරවල තියෙන ශබ්ද රසයත් එක්ක මම ඇත්තටම ඒකට ඇදිලා ගියා. ඒ ගීතයත් එක්ක මම ඇත්තටම ඈට මම පෙම් කළා.
0: ඒ ගීතය යන තැන. ඒක තමයි මම කියන්න කට අරගෙන බලන් හිටියේ. සාලිය තව පොඩ්ඩෙන් හොයාගෙන යනවා මේ ගායිකාව කවුද කියලා.
1: ඔව් ඇත්තටම.
2: ඔව් AI තාක්ෂණයේ පුදුමයි. ඉතින් ඇත්තටම මේ දැන් මේ AI තාක්ෂණය ලංකාවේ අපේ සිංහල භාෂාව කතා කරන අය පාවිච්චි කරන තරමට ඒක භාවිතා කරන තරමට ඒක දියුණු වෙනවා. භාවිතා ඒකෙන්ම තමයි එතනින්ම තමයි තාක්ෂණය දියුණු වෙන්නේ. මේක අපි සමහර වෙලාවට තාමත් අපි AI තාක්ෂණය භාවිතා කරලා මේ කතා කරන සමහර දේවල් අපිට ඇහෙන්නේ නැතුව යනවා. මේ අපි කතා කරන දේවල් අපිට ඇහෙන්නේ ටිකක් වෙන මේ කියන්නේ විදේශිකයෙක් සිංහල කතා කරන වගේ තමයි. නමුත් දැන් මේ අපි ගොඩක් අය ලංකාවේ ගොඩක් විශේෂයෙන්ම තරුණ පරම්පරාව ගොඩක් AI පාවිච්චි කරන නිසා වීඩියෝ හදන්න සහ එක එක කතා බහ වලට පොඩි පොඩි TikTok වලට ඒක පාවිච්චි කරන නිසා දැන් ඒ තාක්ෂණය ටික ටික දියුණු වෙනවා. ඉතින් ඒ දියුණුව තමයි අපි මේ දකින්නේ.
0: ඔව් නිතරම රංජිත් අපිට දැන් මග අරින්නට බෑ ඒ තාක්ෂණය. අපි නෑ AI වලට කැමති නෑ කියලා මග අරලා යන්නට බෑ. අපිට ඒකට මුණ දෙන්නට වෙනවා. මේක AI කියලා නෑ අපි AI ගණන් ගන්නේ නෑ කියලා පැත්තකට හැරෙන්නට දැන් කාටවත් බෑ. අපිට ඒ ඔසේ ඉදිරියට යනවා මිසක් ඒක මග අරලා යන්නට නම් අපිට ඉඩක් ලැබෙන්නේ නෑ.
1: ඇත්තම මේ මට මෙතන මම එච්චරම තාක්ෂණය ගැන දන්නේ නැහැ. නමුත් මේ ගීතයේ තියෙන මේ රසයත් එක්ක මට මේ ගැන මේ මම ඇත්තම මේ අර මිනිස්සු කියන්නේ මේ නිකන් ෂොක් වෙලා ඉන්නේ කියලා ඇත්තම මේ කතාවත් එක්ක මගේ ඇඟේ තාමත් ඒක මට අදාහ ගන්න බෑ. ඉතින් බොහොම ස්තුතියි රංජිත් සර් වැඩේට. ඉතින් අපි යමු අපේ ඊළඟ වැඩසටහනට එහෙම නේද?
3: ඕස්ට්‍රේලියාවේ විසින ශ්‍රී ලාංකිකයන්ගේ හද ගැස්ම හඳුනාගත් ලක් සලකුණ ලක් මිහිර මීරියාවක සිරියාව FM 88.6
4: සතියේ සෑම අඟහරුවාදාම සවස 8 සිට රාත්‍රී 10 දක්වා
3: මිහිරියාවක සිරියාව ලක් මිහිර FM 88.6
0: වැඩසටහන පටන් ගන්නකොටම මං කිව්වර කතාව පියාපත් සරසන්න හැබැයි පියාඹන්නට හැකි තරමට මේක ගැන කතා කරන්න හොඟක් දේවල් පුළුවන් හැබැයි මං කැමති රංජිත්ගේ අදහස දැනගන්න
2: ඔව් දැන් අපි ඕකේ සාමාන්‍ය එදිනෙදා ව්‍යවහාරයේ කියනවා මේ වැඩිය මහන්සි වෙනවා කියලා කේක් එක අයිසින් කරන්න කේක් එක හදනවට වඩා කේක් එක අයිසින් කරන්න තමයි මහන්සි වෙන්නේ කියලා ඇතුලේ මොකක්ද දන්නේත් නැහැ අයිසින් එක දැන් පියාපත් සරසන්න ඕන නමුත් පියාපත් තින්නේ අපිට පියාඹින්නනේ එතකොට මේ එතන තියෙන වටේ තියෙන පුහු ආටෝපය පුහුමත් කියන්න බෑ අපි ටිකක් දේවල් කරන්න ඕන තමයි නමුත් එතන හැම දෙයකටම සීමාවක් තියෙන්න ඕනේ සීමාව ඉක්මව දේවල් කරන්න ගියාට පස්සේ අපි මූලික අරමුණ පැත්තකට ගිහිල්ලා වෙන වෙන දේවල් වෙනවා ලංකාවේ නිරන්තරයෙන්ම මේ දේ වෙනවා මම නිතර දැකලා තියෙනවා විශේෂයෙන්ම උත්සවවලදී පාසල්වල උත්සවවලදී එක්කෙනෙක් කරනවා ඊට පස්සේ තව එක්කෙනෙක් කරනවා අන්තිමට දේවල් කරලා අන්තිමට ශිෂ්‍යයෝ කියන කොටසේ අමතකම වෙලා ගිහිල්ලා වෙන මොකක් හරි එකක් තමයි ඒ උත්සවය දකින්න පුළුවන් වෙන්නේ. පියාපත් ඕනවට වැඩිය සරසලා ළමයින්ට පියාඹින්න විදියක් නැහැ.
1: ආයි කියන්න බලන්න ජගතේ
0: කතාව පියාපත් සරසන්න හැබැයි පියාඹන්නට හැකිල තරමට. පියාඹන්නට හැකි තරමට ඕනාට වඩා පියාපත් සරසන්න ගියොත් ඕනාට වඩා දයවල් පියාපත් වලට එකතු කරන්න ගියොත් පියාඹන්නට වෙන්නේ නැහැනේ පියාඹන්නට පියාපත් සැහැල්ලුවෙන් තියන්නට ඕනේ පියාපත්තර තියෙන සැහැල්ලුව නැති වෙන තරමට සරසන්නට ගියොත් සරසුවොත් ඒ අර පියාඹනවා කියන කාරණය කරන්නට හම්බ වෙන්නේ නැහැ
1: අර කතාවක් තියෙන්නේ ඕනට වැඩිය තමන්ට තමන්ගේ තරමට වැඩිය තමන් පුම්බන්න ගියොත් තමන්ගේ ඒ පිම්බීමත් එක්කම තමන්ගේ ජීවිත විනාශ වෙනවා කියලා මං හිතනවා ඒක තමයි මේකේ සැබෑ අරුත මේකේ තේරුමේ සැබෑ අරුත ඒ කියන්නේ අපි අපේ සීමාමයිම්වල ඉඳගෙන අපේ සීමාමයිම්වල අපට යා හැකි පමණ අපි යා යුතුයි. එතනින් එහාට අපි යන්න සූදානම් වෙනවා නම් අපි තවත් ස්ටෙප් එකකට ගිහිල්ලා අපි එතනින් එහාට යන්න ඕනේ. එහෙම නැතුව ගියොත් අපේ විනාශය පටන් ගන්න එතන කියන එකයි මගේ තන් තේරුම ඒ වචනේ. මොකද ජගත්තයිගේ උත්තරේ?
2: ඔව් ඇත්තටම මේ දැන් අපිට අවශ්‍යයි අපිට දේවල් ලැබිලා තියෙන්නේ මූලික කාර්යයක් සඳහා. දොඩේ මූලික කාර්යය අමතක කරලා දාලා වෙනත් දෙයකට අවධානය යොමු කරාම ඉතින් ඒකෙන් අපිට අර මුල ඕනකම නැත්තම් මූලික දේ අමතක වෙලා ගිහිල්ලා ඊට පස්සේ මේ අර මම මුලින් කිව්වා වගේ කේක් එක අමතක වෙලා ගිහිල්ලා අයිසින් එක කරනවා පාසල් එක ළමයින්ට කරන උත්සවේ ළමයි අමතක කරලා දාලා ඊට පස්සේ වෙන මොනවා හරි කරනවා ඊළඟට ක්‍රීඩා තරඟයක් කරාම ක්‍රීඩකයෝ ක්‍රීඩිකාව ගැන අමතක කරලා දාලා මහා විශාල විදියට සංවිධායකයෝ තොරන් ගහලා එක එක දේවල් කරනවා නමුත් අර මූලිකම දේ මූලික පරමාර්ථය මූලිකම අවශ්‍යතාවය අමතක කරලා දාලා ඊට පරිබාහිරක කාර්යයන් සඳහා මහ විශාල ප්‍රමාණයකට
1: ඕක දේශපාලන සංසිද්ධියකට අපි යමුනමු. අපි දේශපාලනයේට අද අපිට කතා කරන්න තියෙන දේශපාලනයක් තියෙනවානේ. දේශපාලනය තමයි ලංකාවේ දේශපාලනය. මේ ලංකාවේ දේශපාලනයට ඕක අමුණමු. අපි එතකොට අපට නිරන්තරයෙන්ම හදවතට දැනෙනවා නේද? අපි දේශපාලන වපසරියකට ඇතුළු වුණාම ඒ වපසරිය තුල අපිට තියෙන සීමාමායිම් සහ වැටකඩලු අපි ওই දෙකම දකිනවා සීමාමායිමුත් තියෙනවා වැටකඩලුත් තියෙනවා වැට පයින් තමයි දේශපාලක නිරන්තරයෙන් උත්සාහ කරන්නේ නමුත් සීමාමායිම් වලින් පයින් උත්සාහ කරන්නේ නැහැ සීමාමායිම් වලින් පැනනොත් අපිට එතනින් යම්කිසි හානියක් සිද්ධ වෙනවා කියලා අපි දන්නවා ඒකෙදි ඒ දේශපාලනයත් එක්ක අපි ගාගත්තොත් ලංකාවේ අද අලුත් නවක දේශපාලන දේශපාලඥයෝ ලංකාවේ දේශපාලන පිටියේ ඉන්නේ මේ නවක දේශපාලකයෝ තමන්ගේ දේශපාලනය තුල ආගමනීය දේශගාමන දේශපාලනය තුල තමන්ගේ ගමන් මාර්ගය ආරම්භ කරනකොට ඒ තමන්ගේ සීමාමායිම් නිරන්තරයෙන් හඳුනගෙන තමන්ට අවශ්‍ය වැටකඩුල්ල අවශ්‍ය ආකාරයට පැනලා මේ ගමන යා යුතුයි කියන තැනක මම ඉන්නවා
0: මම හිතන්නේ සාලිය හොඳ තැනකට මේ කතාව ගෙනාවා අර රංජිත් කිව්ව කාරණයක් එක්ක එකතු කරලා ගත්තොත් අපිට අරමුණක් තියෙන්නට ඕනේ හැමතිස්සෙම. අපි මොන දේ කළත් ඒ අරමුණට හානියක් නොවන ලෙස තමයි අපි දේවල් එකතු කරගන්නට ඕනේ. එතකොට අලුත් දේශපාලඥයෝ වුණත් ඔවුන්ට අරමුණක් තියෙන්න ඕනේ. අපි දන්න ඔවුන්ගේ අරමුණ. එතකොට ඔවුන් හැමතිස්සෙම කල්පනා කරන්නට ඕනේ මොකද්ද අපේ අරමුණ. ඒක ඔළුවේ තියාගෙන තමයි ඔවුන් තමන්ගේ වටේ දේවල් එකතු කරගන්නට
1: ඕනේ. මට චුට්ටි චුට්ටක් දෙනවද? අපේ රංජිත් මහත්තයර දෙන්නා ඊළඟට. දැන් අපි දන්නවා මේ ඕස්ට්‍රේලියාවට ආපුහම ආපු මුල් දවස්වල මම ඇන්දේ ෂර්ට් එක ක්‍රීස් එක ගහලා ඇඳලා ෂර්ට් එක ඇත්තරම් මං ඇඳේ එහෙමයි. ඔය ඩෙන්සිල් ජයවිරලා එහෙම දන්නව මං ඇඳපු හැටි. ඊට පස්සේ මම ඒ ඒ පරිසරයට සාපේක්ෂව අර ඩුයින් රෝම ඇස රෝමන් ඩූ කියන්නේ අර වවුලා වවුලාගේ ගෙදරේ දිහා මම එලිලා ඉන්න ඕන වගේ මම මේ පරිසරය රස ගමන් ඩෙනි බඳින්න පටන් ගත්තා. හැබැයි මං පච්ච කොටන්න ගියේ නෑ. මං ඇඟේ පච්ච කොටාගෙන කරාඹු දාන්න මම ගියේ නෑ. ඒක මම දැනගත්තා මම ජීවත් වෙච්ච පරිසරයට සාපේක්ෂව මේ වගේ දේවල් මම කරන්නෙත් නෑ ජීවිතේට. මේ වගේ දෙයකට මම ඇබ්බැහි ගියොත් ඊට පස්සේ මගේ තියෙන මං සීම වැටකඩලු පැනනවා. මම මට මගේ සීමා මායි මුලින් එහාට යනවා. මට වැටකඩලු පයින්න හම්බෙන්නේ නැහැ. මගේ වැටකඩලු පයින්න නම් මට තියෙනවා මේකේ තියෙන චාරධර්ම පද්ධතියක්. මේ චාරධර්ම පද්ධතිය තුළ තමන් උපරිම සීමාව දක්වා ගමන් කළ යුතුයි කියලා කියනවා. ඒක මම හිතනවා ආන්ඩ්‍රෝ කුමාර දිසානායක විතරක් කරනවා කියලා මම කියනවා වගකීමකින්. සමහරලාට එහෙම කියන්න මට අයිතිකුත් නැහැ. නමුත් අනික් කට්ටිය නම් බොහෝම
0: අනවශ්‍ය ලෙස පියාපත් සරස ගන්නවා
1: සරස ගන්න උත්සාහ කරනවා. ඒකත් කනගාටුදායක සිදුවීමක්. ඉතින් මේ කතාව ඒක තමයි අපේ අපේ අපේ නිවේදකයෙක්ගේ යුතුයකම සවක්කීම් විය යුත්තේ. අපේ සීමා මායිම් වල එහාට ගිහිල්ලා මේක සමාජ සන්දර්භයට අරන් ගිහිල්ලා ඒක ප්‍රදර්ශනය කරලා ඒකෙදි අපේ තීන්දුව తీරන දෙන එක. ඉතින් අපි ඒක ලස්සනට කළා.
2: අපි දැන් අපි මේ කතාබහට ඉස්සර වෙලා පොඩ්ඩක් කතා කරනකොට මේ ගැන මේ මයික් එක නැතුව අපි කතා කරා. මේක මම හිතනවා මයික් එකටම කතා කරාම හොඳයි කියලා ඉවරලා ඒක නිසා බය නැතුව කියනවා. අපේ සහෝදරවරු මන්ත්‍රීවරු ප්‍රාදේශීය සභාව වෙන්න පුළුවන් පාර්ලිමේන්තුව වෙන්න පුළුවන් මන්ත්‍රීවරු ඒගොල්ලෝ අපේ සහෝදරයෝ. ඒ කියන්නේ එහෙම තමයි ඒගොල්ලෝ හැදුනේ. ඒ සහෝදරයෝ මන්ත්‍රී වුණාට පස්සේ සහෝදරයෝ නොවි ඉන්න බෑ. ඒ එහෙම වෙනකොට වෙන්නේ අර පියාපත සරසගෙන වැඩි දැන් සහෝදරකම නැති කරලා මොකද්ද වෙන්නේ? මහත්තයෙක්ද මේ සර් කෙනෙක්ද එහෙම නැත්නම් සභාපති කෙනෙක්ද? එහෙම වෙන්න ඕන නෑ. ඔවුන් ඔවුන් සහෝදරයෝ තමයි. එතකොට එතනින් එහාට ගමන් කරනවා නම් අර මූලික අරමුණ අමතක කරලා දාලා තිනවා. මොකද මේ මේ දේශපාලන ප්‍රවාහය මේ දේශපාලන පක්ෂය ඒ විදියටයි පත් වෙලා තින්නේ. ඒ අරමුණ අමතක කරන්න නරකයි. ඒගොල්ලෝ සහෝදරයෝම තමයි. ඒගොල්ලෝ කවදාවත් ප්‍රභු වෙන්න ඕනත් නැහැ. වෙන්න කියලා හිතන්න ඕනත් නැහැ. අයිසින් කරගන්න ඕනත් නැහැ. ඒ විදියටම ඉන්න ඕන.
0: අන්තිම වතාවට කියමු පියාපත් සරස ගන්න. හැබැයි
1: පියාඹන්න පුළුවන්. දැන් මේ කතාව රංජිත් අදිනවා.
0: ඔව් ඉතින් සාලියට තව කියන්න දෙයක් තියෙනවා.
1: අපි 87 අපි රංජිත් සර් දන්නවා ඇති. අපි 88 තමයි ලංකාවෙන් පැන්නේ. හරිද? එතකොට අපි ආව බැංකොක් වලට. දැස බැංකොක් වල අපි සෝමන් සමරසිංහ සහෝදරය ඇතුළු අපි හිටියා 200ක් විතර පැනලා. එතකොට අපි නිකන් පශ්චාත්
0: ඉතින් අපේ අසන්නන්ට හරියට මේක තේරුම් ගන්නට මම ප්‍රශ්නයක් අහන්නම්. ඇයි පැන්නේ කියලා?
1: ආ ඇන්නේ ඉතින්
0: මම මේ සමහරට සාලිය හඳුනන්නේ නැති කෙනෙක් මේක අහගෙන ඉන්නෝ නම් කල්පනා ඇයි මොකද්ද මේකේ තේරුම මේ කතාව කියලා.
1: මම මට කෑගල්ලේ ඉන්නත් බැරුණා. මොකද කෑගල්ලේ මම හිටියේ මේ මානව ඇතින් සුරකිම ශිෂ්‍ය සංවිධානයේ කෑගල්ල දිස්ත්‍රික් නියෝජිතය විදියට. ඊට පස්සේ කෑගල්ල නැතුව මම කොළඹට ආවා. කොළඹ ඉන්නත් බැරුණා. පස්සේ මම රත්නපුරයට මාරු කෙරුවා. ඉතින් එහෙම එහෙම වෙලා අන්තිමට රෝහණ සහෝදරයයි ඝාතනයෙන් පස්සේ මට ඉන්නම් බැරි වුණා. ඉතින් මාව ඝාතනයේ වෙයි කියලා ළඟම ඉන්න මිනිස්සු කිව්වා. මහිපාල හේරත් පවා ඒ දවසල කිය මහිපාල හේරත් මොකද ඒ දවසල අපේ පක්ෂේ මිනිස්සෙක් හේරත් පවා දැන් වුණත් ඔය දයාසොමත් එක්කත් කියලා තිනවා. ඕක ලංකාවට යනන් අනිවාර්යෙන් ඕක මරලා පුච්චනවා. ඕක ඒ වගේ තමයි හැම එකම හෙව්වේ කියලා. ඉතින් ඒ කෙනි කෙසේ වෙතත් අපි කට්ටිය පැන්නා. අපි කට්ටිය පැන්නලා ඉතින් දැන් අපි ඉන්නවා සෙටල් වෙලා. ඉන්නකොට මේ ඕකෙදි අපි ආව ඔය වචනේ. ඔය දැන් මේක මගේ මතකේ රීකෝල් කෙරුවා. ඕක ඕකෙදි අපේ මේ නිව්සීලන්ඩ් වල ඉන්නවා විජේ අයියා. විජය කියන්නේ මේ සෝමන්ස විජේවිර සහෝදරයත් එක්ක දේශපාලනය කරපු සහෝදරයෙක්. ඒ දේශපාලන බලමණ්ඩලෙට මිනිස්සෙක් විජය අයියා. විජය අයියා කිව්වා සාලිය ඕකට තමයි කියන්නේ කොලනයිසේෂන් රූට් ඔෆ් ද කොලනයිසේෂන් කිව්වා. තේරුණාද? අපේ ජීවිතත් එක්ක ගැට ගැහිලා තියෙනවා. මේ වැඩවසම් සමාජ ක්‍රමයේ අපේ අම්මලා තාත්තලාගේ ජීවන රටාවේ අංග ලක්ෂණ. තේරුණාද? දැන් උදාහරණයට ගන්න අපේ ගෙවල් වලට මිනිස්සෙක් ආපුහම අපේ අම්මලා තාත්තලා කියනවා එකපාරට ඔක දෙන්න එපා ටිකක් දවස් දෙක තුනක් රස්තියාදු කරලා දෙන්න මොකද උන් අපේ ගෙවල් වලට එකපාරට ආපු උන්ට වටිනාකමක් නැති වෙනවා අපේ එහෙම අපේ දෙමෝපිය මගේ තාත්තා නම් එහෙම කවදාවත් කියන්නේ නැහැ මගේ අම්මා එහෙම කියලා තියෙනවා ඉතින් ඒක නිසා මෙන්න මේක තමයි අද ලංකාවේ දේශපාලනය කරන මම දැකලා තියෙන මේ ජනතා විමුක්ති පෙරමුණේ අලුත් අපේ සමාජිකයන්ට වෙලා තියෙන්නේ මෙන්න මේක මේ පරිසරය හඳුනගෙන පරිසරයට සාපේක්ෂව තීන්දු తీරන ගමන් පරිසරයේ ගඳ සුඳ තේරුම් ගන්න බැරි වීමේ ගැටලුවකට මේ ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරු මැදිහත් වෙලා ඉරණමට පත් වෙලා තියෙනවා කියලා මං බය නැතුව කියනවා ඉතින් අපි ගීතයකට යමු මේ කාගෙන්වත් කමෙන්ට් යන්නේ අපි යමු ගීතයකට
0: පැරණි ගීත අහන්නට ප්‍රිය කරන අපේ රසික රසිකාවියන් වෙනුවෙන් බොහොම පැරණි ගීතයක් අපි අද තෝරගත්තා මේ ගීතේ ගායනා කරන්නේ රුක්මනී දේවි ඒජේ දසෝයිසා තමයි පද ලිව්වේ සංගීතවත් කළේ ආර් ඒ චන්ද්‍රසේන අපි මුලින්ම මේ ගීතය රස විඳිමු

මේ ගීතය ඇතුල්ලුනේ 1955 දී තිරගත වූ මතභේදය චිත්‍රපටේ. මතභේදය චිත්‍රපටයට ඇතුළුන මේ ගීතයට පාදක වුණේ 1954 දී තිරගත වූ එස් ඩී බර්මන් සංගීතවත් කළ ටැක්සි ඩ්‍රයිවර් චිත්‍රපටයේ මෙන්න මේ ගීතයයි.

ටැක්සි ඩ්‍රයිව චිත්‍රපටයට ස්ටී බර්මන් සංගීතවත් කළ මේ ගීතය ගායනා කළේ තලාත් මහමුඩ්. ඉතින් අපේ පැරණි චිත්‍රපට ගීතවලට පාදක වෙච්ච හින්දි ගීත සොයා යන එකත් හරිම විනෝදයක් ලබා දෙන කාරණයක්. අපි කැමති වරින් වර එවැනි ගීත ඔබට ඉදිරිපත් කරන්න. ඉතින් හිතා බලමු, සොයා බලමු, මැන බලමු, හින්දි ගීතයද අපේ ගීතයද වඩා රස

ජාතික වගකීම් අවබෝධ කරගත් ශ්‍රී ලාංකික අනන්‍යතාවය සියතතකත් සුපිරි වාර්තා කරණය ශ්‍රී ලාංකිකයන්ගේ හදවිහිර හඳුනාගත් ලක්මිහිර

0: Radiobuwan, Super Sandelat, FMS Uwajayda Chumahaya, Lakmida, Australiaro Deshche Forsi Samkin, Mama, Roshan, Nidu Plesuria. Australiaro Sanchita Bankusio Cashbait, Mudal Anupatir, Sida Hatreda Shmukurkin, Volkswagen, Mudal Dealmaker, Sibiraba. Australiaro Artiki, Mandagami, Dima Sassi, Lagunas, Utabria, Palomas, Ingelamas, Sibiraba, Sibiraba, Sibiraba, Sibiraba, Sibiraba, Sibiraba,
1: Kami telah membantu bahagian RBA perdana ini, Vision Plus Service, untuk menghadapi pandemi COVID-19. Enisa wartaman matte meta bagi ni mat samga ei balatayama taksiru kirimata kalayak laba sakipada wedi durata sudaha meedi niwasa nayak gibena paul sudaha meda tirmana sabakalika sahnayak deka poli adukwimak ikmulin siduru babata sahathikayak nomathi babada arthika visheshakayan penwa denawa yathara jwathanthuru telmila ihalayama saha goliya deshapalana awadanam hetuben idiri maasa waladi uddamaneya nawatha ihalayama awadanamak pawathina babada wartha warana Tetapi Australia dan RBA ini sendiri modal pertimbangan tidak nampak itu. Balapan kelihatan kebetulan artikel research kian penting. Israel arah sukan sebahari sendiri Australia dan kantaman kita dengan kulit ke api United sah, mana asal berlak piti berapa. Macamana sambandnya Australia dan federal polisi yang nilai wimarsunya karam berkerti berapa. Macamana peribat kerti berapa. Gasa tiri berita manusia ada regenya amat utuh kere. Global Florida Nanati, Navika Mehumata, Ekku Australian Krakar Kyan Pirisak Pichin. Oun Tawasane Pasuke Neymasu Ishpale Hamula Pichin, Oun Atarang Pragat Tawasthavadi, Darnu Atavarabar Vilakku Baba. Ema Sidi Sambandeng Krakar Yana Sim Dereku Videshwamatya Penny Wong Saal, Jishta AFP Veldaharin Samag, Kenbarahedi Visheshu Hamogdu Pontwati Vipa. Ema Saka Chavita Sangvedi Saha, Hengim Bara Ekakku Babae, Ema Tawbhagi Bu Parchman Sadhan Kalei. FBI jenis pemasaran ini mencoba nak pilih pada victim centered sah trauma informed prevention bimarsh ini itu kerana bawa. Kesemua itu bimarsh ini, mana dulu teruk mana bicara prosedur kerana. Pada video selamat ini bom pasukan di negara perkasa sukar di bumi lingi ke atas berusaha banding. Idir pas kerana kanta coba nak taman beranam letter salak ini bawa. Amendment Oxford dan Russia memang setia pilih pada Israel berdahari bersama kesakat cawat pada ati bawa warta berapa. Israel Baladarin Saha Australia Israel Tanapati Karale Neva Chodana Patikshipakaratibaba. On Pavasani Ataramburgat Krakari to Kisidu Ayrokin, Atabara Sidunukala Babai. Neva Chodana Sakhiz and Ethan Sabhatin, Swatina Tahur Kirimak may repeat to be Nomadi other. Australian Federal Police to Marshoni, Patipalaid Resultability, Prakash Patkarate, Apecha Kirinava. Victoria Francis, the Kendra Sati in a Dika Kanivas, the very creamed, need me I see Labadi Musadaha, Nabal Parat Kedu Padak, other parliament to read the podcast. Yes, some of the Bubba Purnakali, the Arthakali, the Saha Tavakali could say the candidate, they were ITA Himibu Betty. Navanitia may must rest September of Parmada, Citric Priak with Manada, Savakan Paras Terkuda, Adukurabia Parasudaha, a laboratory master, Tarakasur of Boys in the Hanwani. Gedara sita wede kirima sambandhen sevakayan saha seva yojakayan athara matuwana aramol Victorian Equal Opportunity and Human Rights Commission saha VCAT magin visadimidu nikitai. Victoria rajya pavasanne mema kramaya hara sevakayanta wasurakata dollar 5300 ekata adhika mudalak ithiri wana athara satiyekata paya 3kata wedi gaman kalayada ithiri wana bawai. Kese wenath oba vyaparika kandayam wenwa denne mema neethiya kuda vyaparawalata amathara barak panawiya heki athara Rakia berada pada tahap kerbalan etikalis di bawah. Pranto Gramatio Jusinta Alan Tawasani, Nivasa Sita Perikirima, Paul berada sahaja kelabat dan atur, Vedi Kiris berada Rakia berada pada ekpi berada awas tawas terhadap di bawah. Australia ada indra badu sahaja saman dengan awas antir rank kini memilih bintat, Rakia takti selka beli ni ada di bawah di bawah, muda lama sih kecik gelgel pabat di bawah. Juri disiplin dan awasan mimin juga diminta dengan sahannya komut samudra sandiya wasada mimin pasu goli bertel mila ihle amah itu men April masa di anakin anukerti puna. Ia di negeri agamati antri elber isi perkara syukeli. Indra badu sahannya digeru mawat tua agen yang mana dayan. Pilih badu tiurme indra satiya adunur ter perkara syukur patkurna bawai. Hal seven samaga dah sabda kuin mudah amatnya kecik belajar sudahan kali. Dari peradik gedung arah buah wasada itu pada abu perdahan nak kerabale. ඉන්දන මිල මෙමනි විට පහළ ගොස් ඇති බවත්. ඇය වැදුම් රක්තවස්වී ඉන්දන සහලයට යම් දායකත්වයක් ලබාතුමද පොනතින මිල පහත වැටීමද ප්‍රධානම හේතුවක් බවයි. විශිෂ්වීන් ගැටුමට අදාළ සටන් විරාමය ප්‍රකාශයට පත්කිරීමට සමග පොනතින මිල තවදුරටත් පහළ ගිය බවත් ඒ පරිභෝගිකයන්ට සතුටු දායක පෝතක් බවයි ඇය අවධාරණය කර සිටියේ. වික්ටෝරියා ප්‍රාන්තයේ ජීවිතාරක්ෂක MRN එන්නත විශ්වාසින ගෝලීය නායකයෙකු බවට පත් කිරීමේ මාර්ගයේ වේගවත් කරමින් සිට බව වාර්තා වී තිබෙනවා. ලිබර් රාජ්‍යයේ බයෝටෙක් ආයතනය සමග එක්ව මෙම ශිෂ්ටියට ආයෝජන සහ නව තාක්ෂණ සංවර්ධනයට සහය ලබා දෙමින් සිටින බවයි සඳහන් වන්නේ. බදුරාහි පිහිටි බයෝඑන්ටෙක් පහසුකම් බයෝරන් ට්‍රේනර් එක ස්ථාපනය කිරීමෙන් ඉදිරි වසර 10 තුළ රැකියා ඉස්හාස් දෙසියක් පමණ නිර්මාණය වනු ඇති බවයි සඳහන් වන්නේ. එම චංගද මොඩියුලර් රසායනාගාර වගේ නව එන්නත් සහ පිළිකා ප්‍රතිකාර වැනි ඖෂධ සංවර්ධනයට අවස්ථාව ලැබෙන බවයි වාර්තා වන්නේ. වික්ටෝරියාව දැනට ලෝකයේ mRNA එන්නත් නිෂ්පාදනයේ ප්‍රමුඛ සමාගම් දෙකක් වන මොඩර්නා සහ බයෝඑන්ටෙක් සමග සම්බන්ධ වී සිටි බව විශේෂත්වයක් ලෙසයි සැලකෙන්නේ. ලාට්‍රෝප් යුනිවර්සිටිහි බහු බිලියන ඩොලර් වටිනා නවෝත්පාදන පරිශ්‍රය මෙම ජාත්‍යන්තර වෛද්‍ය නවෝත්පාදන මධ්‍යස්ථානය හදවත ලෙස ක්‍රියා කරනු ඇති. සංක්‍රමණ ඉලක්ක සපුරා ගැනීමට අපොහොසත් බවට ලේබර් පක්ෂයෙන් රජුට ලැබෙන චෝදනා සංක්‍රමණ අමාත්‍ය ටොනි බර්ග් මහතා බැහැර කර තිබෙනවා. ඔහු පෙන්වා දෙන්නේ 2022 වසරේ සිට නියමිත ඉලක්ක සපුරා ගැනීමට ලේබර් පක්ෂ රජයට හැකියාව ලැබී ඇති බවයි. යනුව 2023 වසරේ සිට මේ දක්වා කාලය තුළදී ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණයන්ගේ සංඛ්‍යාව 345කින් පමණ අඩු කර ගැනීමට වත්මන් ලේබර් පක්ෂ රජයට හැකියාව බවද සංක්‍රමණ අමාත්‍යවරයා අනාවරණය කර තිබෙනවා. ඔහු මෙම අදහස් පළ කර තිබුණේ අයවැය ඇතුළු සුප්‍රසිද්ධ පුකාක්ෂණවලදී සම්පුන්යන්ගේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ඉලක්ක සැබෑ යථාර්ථ නොවන බවට විවිධ පාර්ශ්වවල කර ඇති චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් මෙහිදී වසරකට ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගන්න සංක්‍රමණයන්ගේ සංඛ්‍යාව 125,000 ඉලක්කය තබා ගැනීමද ලේබර් පක්ෂ රජය සෑම පියවරකක් ගන්නා බව ටොනි බර්ග් අවධාරණය කළා. ඔස්ට්‍රේලියාවේ වන් නේෂන් පක්ෂ විනායක පෝලින් හැන්සන් ජනප්‍රියකම දෙදෙනීමේ සමීක්ෂණයකදී පළමු වරට අධිපති ඇන්තනි ඇල්බනීසි අභිභවා ගොස් තිබෙනවා. නවතම රිසෝල් පොලිටිකල් මොනිටර් සමීක්ෂණයට අනුව හැන්සන්ට 133ක සහයවක් කිමි වැටි අතර ඇල්බනීසිට ලැබී ඇත්තේ 129ක සහයෝගයක් පමණයි. මෙම සමීක්ෂණයේදී වන් නේෂන් පක්ෂ විරිත 129ක ප්‍රාථමික ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ප්‍රධාන දේශපාලන පක්ෂවල දැඩි අභියෝගයක් එල්ල කර තිබෙනවා. විපක්ෂ නායක ඇන්ජස් ටේලර් ජනප්‍රියකම තේරිමිදී 116ක සහයෝගයක් ලබාගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. මෙහිදී දේශපාලන විචාරකයන් පෙන්වා දෙමින් ජීවන වේදම් ඉහළ යහම නිවාස අර්බුදය සහ ප්‍රධාන පක්ෂ දෙක කෙරෙහි පවතින ජනතා අප්‍රසාදය වන් නේෂන් පක්ෂයේ ජනප්‍රියත්වයේ ඉහළ යාමට විශේෂ හේතුවක් වී ඇති බවයි. කෙසේ වෙතත් මෙම සමීක්ෂණයේ මැතිවරණ ප්‍රතිඵලයක් දොවන අතර ජනතා මතය පිළිබඳව පිළිමක් පමණක් බවද දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. පවුලින් හැන්සන්ගේ ජනප්‍රියත්වයේ මෙම ඉහළයාම ඔස්ට්‍රේලියාව දේශපාලනයේ වෙනස් වෙමින් පවතින ප්‍රවණතා පිළිබඳව පැහැදිලි හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇතැයි විචාර කෙලින් හැන්සන්ගේ ජනප්‍රියත්වයේ මෙම ඉහළයාම ඔස්ට්‍රේලියාව දේශපාලනයේ වෙනස් වෙමින් පවතින ප්‍රවණතා පිළිබඳව පැහැදිලි හැරවුම් ලක්ෂ්‍යයක් වනු

0: පසුගිය සති 6ක් පුරාවට වීසා පිළිබඳව ඕස්ට්‍රේලියාවට එන්න පුළුවන් වීසා පිළිබඳව විවිධ වීසා වර්ග ගැන අපි කතා කරා. දිගටම මේ වැඩසටහන කතාබහ අපේ අසන්නන් අතර ඉතාමත්ම ජනප්‍රිය වැඩසටහනක් බවට පත් වෙලා තියෙනවා. අසන්නන්ට ප්‍රශ්න තියෙනවා, උනුත් ඒවා යොමු කරනවා. අදත් ඒ ගැන කතා කරන්න, වීසා පිළිබඳ කතා කරන්න අපත් සමග ලක්මහිරට සම්බන්ධ වෙනවා නීතිඥ මදු වර්ණකුලසූරිය. ආයුබෝවන් මදු.
1: ආයුබෝවන් බන්ති.
0: ඔව් මදු, දැන් අපි බොහෝ කාරණා කතා කරලා තියෙනවා. නමුත් අපිට කතා කරන්න බැරි වුණ ඉතාමත්ම වැදගත් කාරණයක් තියෙනවා. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන පුරවැසි භාවයේ තියෙන නිත්‍ය පුරවැසි භාවයේ තියෙන, එහෙම නැත්නම් නිත්‍ය පදිංචියේ තිබෙන අයට විශේෂයෙන්ම මේ වැදගත්. නිරන්තරයෙන්ම බොහෝ දෙනෙක් ලතවිල්නවා තමන්ගේ දෙමව්පියන් ලංකාවේ ඉන්නකොට වෙන කවුරුවත් ඔවුන් බලා ගන්නත් නැත්නම් ඔවුන් කොහොමද ඕස්ට්‍රේලියාවට ගෙන්නගෙන තමන් ළඟින් තියාගන්න කියලා. ඉතින් සමහර

0: ලාට මේක ඉතාමත්ම මානුසික අවශ්‍යතාවයක් ඒ සඳහා විශේෂ විෂවර්ගයකුත් ඔස්ට්‍රලියාවේ තියෙනවා නමුත් ඒත් එක්කම කියවෙන තව වචනයක් තියෙනවා මේ ෆැමිලි බැලන්සිං එක වැඩි වෙන්න ඕන කියන ඉතින් අපි මේ මේ මේ කතාවට මේ වපසරිය ආවරණය කරගෙන යන්න බලමු කොහොමද ඔස්ට්‍රේලියාවේ ඉන්න කෙනෙකුට තමන්ගේ දෙමව්පියන් ඔස්ට්‍රේලියාවට ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ
1: ඇත්තටම මේ සඳහා වීසා වර්ග කීපයක්ම තිබෙනවා ඔස්ට්‍රේලියාව විසින් හඳුන්වලා දීලා තාවකාලික පදිංචිය සඳහා දෙමාපියන්ට එන්නත් පුළුවන් ඒ වගේම තමයි ස්ථිර පදිංචිය සඳහා එන්නත් පුළුවන් ඒ වගේම තමයි රට පොත බලන්නට එහෙම නැත්නම් දරුවන්ව බලලා නැවත ඉක්මනින් ගම් රටවල් කරා යන්නට මේ අපි කලින් සතිවල කතා කරපු විදිහට සංචාරක වීසා වලිනුත් එන්න පුළුවන් ඉතින් මේ පේරන්ට් වීසා ගැන එහෙම නැත්නම් දෙමව්පියන්ට තියෙන වීසා ගැන අපි කතා කරොත් ස්ථිර තාවකාලික විදියට වීසා කොටස් වෙන් වෙනවා ඒ වෙලත් වීසා වර්ග රාශිය කීපයක් තිබෙනවා ඔබට පහසු එකක් ඇත්තටම තෝරගන්නට පුළුවන් ඔබේ අවශ්‍යතාවය සහ මූල්‍යමය හැකියාව මත
0: දැන් අපි මුලින්ම කතා කරොත් එහෙම ස්ථීරවම දෙමව්පියන් මෙහෙට ගෙන්නගෙන ඕනුත් ඕස්ට්‍රේලියාවේ නිත්‍ය පදිංචි කරුවන් විදියට යොදා ගන්න පුළුවන් මොන වගේ වීසා එකක්ද තියෙන්නේ ඒක ඒ විදියට අවශ්‍ය කෙනෙකුට ලබා ගන්න පුළුවන්
1: ඔව් ස්ථීර පදිංචිය සඳහා ඔබ එන්නට අදහස් කරනවා නම් ඔස්ට්‍රේලියාවට දෙමව්පියෙක් විදිහට ඔබේ දරුවා ඔබේ බයොලොජිකල් දරුවා වෙන්න පුළුවන් නැත්නම් ස්ටෙප් හදා වඩා ගත් දරුවා වෙන්නට පුළුවන් දරුවා ඔබට අනුග්‍රහකත්වයේ දක්වනවා නම්
0: මදු දරුවා ඉන්නේ ඔස්ට්‍රේලියාවේ උන්ට දෙමව්පියන් තමයි ගෙන්න ගන්න ඕනකම තියෙන්නේ
1: ඔව් දරුවා හදා වඩා ගත් හෝ තමන්ගේ බයොලොජිකල් දරුවා වෙන්නට පුළුවන් ඒ දරුවාට පුළුවන් දරුවා ඔස්ට්‍රේලියාවේ පීර පදිංචිකරුවෙක් හෝ පුරවැසියෙක් හෝ අපි කියනවා එලිජිබල් නිව්සීලන්ඩ් සිටිසන් ඔස්ට්‍රේලියාවේ පදිංචි නව ශ්‍රීලංක පුරවැසියෙක් වෙන්නට පුළුවන් ඒ කෙනෙක්ට පුළුවන් දෙමාපියන්ට අනුග්‍රහකත්වය දක්වන්නට ඒකට දෙමාපියන්ට පුළුවන් මේ වීසා ඉල්ලුම් කරන්නට අපි ඒකේ ස්ථිර වීසා ගැන කතා කරොත් එක වර්ගයක් තිබෙනවා නාන් කන්ට්‍රිබියුටරි පේරන්ට් වීසා කියලා මේ ඔස්ට්‍රේලියාව ඇතුලේ සිට ඔන්ෂෝ එහෙම නැත්නම් ඕෆ් ෂෝ ඔස්ට්‍රේලියාව පිටත සිට අයදුම් කරන්නට පුළුවන් එතනදී වීසා අනුකාණ්ඩ 103-804 කියන අනුකාණ්ඩ අයිති වෙනවා එතනදී ඔබට ස්ථිර පදිංචිය සඳහා අයදුම් කරන්නට පුළුවන් මේ එක වර්ගයක් ඒ වගේම තමයි කන්ට්‍රිබියුටරි පේරන්ට් වීසා ඔබ මුදල් මුලින් කතා කරේ ඔබ මුදල් යම් මුදලක් ඔස්ට්‍රේලියාවට නොගෙවා ඉල්ලුම් කරන වීසාව තව තිබෙනවා ඔබට යම් කිසි මුදලක් ඔස්ට්‍රේලියාවට ගෙවලා ඉක්මනින් සකස් වෙන කාලය වීසා සකස් වෙන කාලය ඉක්මන් කරගෙන ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා ඉදුම් කරන්නට පුළුවන් අපි ඒකට කියනවා කන්ට්‍රිබියුටරි පේරන්ට් වීසා කියලා මෙයත් 143-103-864 කියන අනුපාණ්ඩ වලින් යුක්තයි. ඉතින් මේ වීසා ප්‍රදාන කොට මේ වීසා වර්ග දෙක යටතේ වයදුම් කරොත් ඔබට ස්ථිර පදිංචිය සඳහා අයදුම් කරලා ස්ථිර පදිංචිය ලබා ගන්නට පුළුවන්.
0: දැන් මම අර මුලිනුත් සඳහන් කරපු දැන් මේ සඳහා උත්සාහ කරන බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි දැන් අපිට ෆැමිලි බැලන්ස් එක ඔස්ට්‍රේලියාවේ නැති නිසා අපිට දෙමව්පියෝ මේ ගෙන්න ගන්න ක්‍රම බෑ කියලා. මම මේ කියන්නේ මුදල් ගෙවන්නේ නැතුව අර යම් කිසි කුඩා මුදලක් ගෙවලා ගෙන්න ගන්න පුළුවන් ක්‍රමය විශාල මුදලක් ගෙවන්නේ නැතුව ගෙන්න ගන්න උත්සාහ කරන අයට කතා කරන වචනයක් තමයි ෆැමිලි බැලන්ස් කියන එක. මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද මදු?
1: ඔව් පුළුවන්. ඇත්තටම අපි මේ අඳුනනවා බැලන්ස් ඔෆ් ෆැමිලි ටෙස්ට් කියලා. පවුල් සමතුලිතතාවයේ පරීක්ෂණය කියලා සිංහලෙන් අඳුන්වන්නත් පුළුවන්. එතනදී මේ දරුවන්ගෙන් මේ දෙමාපියන් තමයි වීසා ඉදම් කරුවන් වෙන්නේ. ඔවුන්ගේ දරුවන්ගෙන් වැඩි ප්‍රමාණයක් ඔස්ට්‍රේලියාව තුල පීර පදිංචි හෝ පුරවැසියන් විය යුතුයි. අපි හිතුවටින් දරුවෝ 3 දෙනෙක් ඉන්නවා නම් මේ 3 දෙනාගෙන් දෙන්නේ ඔස්ට්‍රේලියාව තුල පීර පුරවැසි පීර පදිංචි හෝ පුරවැසියන් විය යුතුයි. මේ අපි මේ මේ කතා කර ස්ථිර පදිංචිය සඳහා දීසා වර්ග අයදුම් කරනවා නම් එතනදී ඒට අමතරව අර assurance of support මේ වචනේත් බහල ඇති ඔස්ට්‍රේලියාවේ සෙන්ටර් ලින්ක් ආයතනයට ඒ යම් කිසි ගෙවීමක් කරන්නට ඕනේ ඒ දෙමාපියන්ගේ උදව් කිරීම දෙමාපියන්ගේ අවශ්‍යතාවලදී උදව් කිරීමේ වගකීම දරුවන් බාර අරගෙන ඒ වෙනුවෙන් යම් මුදලක් ගෙවන්නට ඕනේ. ඉතින් මේ බැලන්ස් ඔෆ් ෆැමිලි ටෙස්ට් මේ ස්ථිර පදිංචිය සඳහා අයිතුම් කරනවා නම් එය අනිවාර්ය වෙනවා. නමුත් ඇත්තරම ඔබ තාවකාලික වීසා දෙමාපිය වීසාවක් නම් ඉල්ලන්නේ ඔබ ඔය කියපු ප්‍රශ්නෙට ඔබට යම්කිසි සහනදායි උත්තරයක් තිබෙනවා. එතනදී මේ බැලන්ස් ඔෆ් ෆැමිලි ටෙස්ට් බලන්නේ නැහැ. දරුවන් තුන්දෙනාගෙන් එක්කෙනෙක් විතරයි වුණත් ඔස්ට්‍රේලියාව තුළ ස්ථිර පදිංචිය හෝ පුරවැසිභාවය ලබාගෙන තිබෙන්නේ ඔබට ඒ ඉල්ලන්නට පුළුවන්. මේ අලුත් වීසා වර්ගයක් ඇත්තටම හඳුන්වලා දුන්නා ටෙම්පරරි පේරන්ට් වීසා කියලා 870 මේ අනුකාණ්ඩය. මේ යටතේ ඔබට බැලන්ස් ඔෆ් ෆැමිලි ටෙස්ට් නැතුව තාවකාලිකව දෙමාපියන් අවුරුදු 3කට හෝ 5කට ඔස්ට්‍රේලියාව තුළ අඛණ්ඩ පදිංචිය අවුරුදු 3ක් හෝ 5ක් ගෙන්වා ගන්නට පුළුවන්.
0: ඔමදු දැන් මදු කිව්වා මේ තාවකාලික වීසාවලට ආයුධම් කරන්න ක්‍රමයක් තියෙනවා කියලා. ඒ තාවකාලික වීසාවලට ආයුධම් කරනකොට ඕනම කෙනෙකුට පුළුවන්ද? ඕනම කෙනෙකුට කියලා කිව්වේ ස්ථීර පදිංචිය හරි පුරවැසිභාවය හරි එහෙම නැත්නම් ශිෂ්‍ය වශයෙන් ඉන්න අයටත් පුළුවන්ද මේක කරන්න?
1: ඇත්තරම තාවකාලික පදිංචිකරුවන්ට මේ අනුග්‍රහකත්වය දක්වන්නට බෑ. අනිවාර්යයෙන්ම ඔස්ට්‍රේලියාව තුළ ස්ථීර පදිංචි හෝ පුරවැසිභාවය ලබාගත් හෝ අපි කියන විදිහට eligible New Zealand citizen වෙන්නට ඕනේ. එතනදී විශේෂයෙන් බලනවා ඔබ මේ ඔබ ඔස්ට්‍රේලියාව තුළ යම් කිසි කාලයක් පදිංචිද අපි ඒකට කියනවා settled Australian resident කියලා. ඔස්ට්‍රේලියාව තුළ සෙටිල් වෙච්ච එහෙම නැත්නම් ස්ථීරව පදිංචිව ඉන්න ස්පොන්සර් කෙනෙක්ද එහෙම නැත්නම් අනුග්‍රාහකෙක්ද ඔබ දරුවෙක් විදියට කියන තත්ත්වය බලනවා. ඒ වගේම තමයි මෙතන තව ඔබට හොඳ සහනදායි තත්ත්වයක් තිබෙනවා. දරුවාට විතරක් නෙමෙයි ඇත්තරම දරුවාගේ සහකරුවාට හෝ සහකාරියටත් පුළුවන් මේ අනුග්‍රාහකත්වය දෙන්නට. එතනදී අපි හිතමු දරුවාට පුරවැසිභාවය හෝ ස්ථීර පදිංචිය නැහැ. නමුත් දරුවාගේ ස්වාම පුරුෂයාට හෝ භාර්යාවට තිබෙනවා. එතනදී ඒ අනිත් පාර්ශ්වයට පුළුවන් අනුග්‍රහකත්වය දක්වන්නට. ඉතින් මෙය හොඳ තත්ත්වයක්. ඇත්තරම මේ වීසා වාක්‍ය මෑතකදී හඳුන්වලා දුන්නේ. මෙය බොහෝ අය දන්නවා ටිකක් අඩුයි කියලා කියන්නට පුළුවන්. මෙතනදී යම්කිසි ගාස්තුවක් ගෙවන්නට තිබෙනවා ඔස්ට්‍රේලියාවට. අවුරුදු 3ක වීසාවක් ඉල්ලුම් කරනවා නම් එතනදී ඔබ ඩොලර් 6000ක විතර මුදල් ප්‍රමාණයක් ගෙවන්නට ඕනේ. ඒ වගේම තමයි ඔබ අවුරුදු 5ක වීසාවක් ඉල්ලනවා නම් ඔබ ඩොලර් 11000ක වගේ මුදල් ප්‍රමාණයක් ඔස්ට්‍රේලියාවට ගෙවන්නට ඕනේ.
2: ලක්මීරට සවන් දෙන අපේ අසන්නන්ට මේ සාකච්ඡාව සම්බන්ධයෙන් යම්කිසි ප්‍රශ්න මතුවෙන්නට පුළුවන්. ඔබට වීසා පිළිබඳ ප්‍රශ්නයක් තියෙන නම් ඔබට පුළුවන් මේ මොහොතේ 0468 277 886 මා නැවතත් කියන්නම්. 0468 277 886 දුරකථනයට කෙටි පණිවිඩයක් එවන්න. ඔබේ පණිවිඩය නැත්නම් ඔබේ ප්‍රශ්නය අපට අපේ සාකච්ඡාවට එක් වෙලා ඉන්න මදු වර්ණකුල සූර්යට ඉදිරිපත් කරන්නට පුළුවන්. 0468 277 886 කෙටි පණිවිඩයක් එවන්න.
0: ස්තුතියි ජගත්. මදු දැන් මේ තාවකාලික වීසා සහ තව අනිත් වීසාව ස්ථිරවම එන වීසා අතර වෙනසක් තියෙනවා. නිරන්තරයෙන්ම අපේ අස්සන්නන් කියන කතාවක් තමයි මේ සඳහා ගත වෙන කාලය ඉතාම අධිකයි කියලා. එතකොට මේ වීසා දෙකට දැන් ඉල්ලුම් පත්‍රයක් දාලා සමහරු කියනවා අවුරුදු 10ක් විතර බලාගෙන ඉන්න වෙනවා කියලා. එතකොට මේ තාවකාලික පදිංචියකට වීසාවක් දාලා සාමාන්‍යයෙන් කොච්චර කාලයක් යනවද? එහෙම නැත්නම් අර ස්ථිරවම දෙමව්පිය ගෙන්න ගන්න උත්සාහ කරනවා නම් කොච්චර කාලයක් යනවද කියන එක ගැන පොඩි අදහසක් කියන්න පුළුවන්ද?
1: ඔව් ඇත්තටම පුළුවන් මෙය තමයි ඉතාම මේ මේ සම්බන්ධව ගොඩාක් දෙනෙක් උනන්දු වෙනවා මේ ගතවන කාලය ඇත්තටම අර මම මුලින් කියපු non contributory parent visa ඔබ මුදල් ගෙවීමක් නැතුව දෙමාපියන් pension age එකට එහෙම නැත්නම් වැඩිහිටි වයසට පැමිණ තිබෙනවා නම් අපි දැනට සැලකන අවුරුදු 67ක් කියලා එතනදී ඔබ ඒ යටතේ වීසා වයදුම් කරනවා නම් ඇත්තටම ගත වෙන කාලය ඉතාම වැඩි. එතනදී දැනට යන කාල සීමාව හැටියට අවුරුදු 30ක වගේ සකස් වීමේ කාලයක් ගත වෙනවා. ඉතින් මේ ඉතාම දීර්ඝයි. ඒ වගේම තමයි අර කන්ට්‍රිබියුටරි ඔබ ගෙවලා යම්කිසි ඒ වීසාවට වයදුම් කරනවා වුණත් එතනදී අවුරුදු 4ක්වත් ඔබ ඒ ක්‍යූ එකේ ඒ පෙළ ගැස්මේ ඉන්නට ඕනේ වීසාව ලබා ගන්නට.
0: ඔව් මදු. ඔව්. දැන් තාවකාලික වීසා නෙමෙයි ස්ථිර වීසාව ඉල්ලුම් කරලා අවුරුදු 30ක් ගත වෙනවා නම් ඒ වීසාව ඉල්ලුම් කරලා තියෙන කෙනෙකුටත් පුළුවන් ද මේ මුදල් ගෙවලා තාවකාලික වීසාව ඉල්ලන්න?
1: ඔව් ඔබට වීසා මාරු වෙන්නත් පුළුවන්. ඔබට හිතෙනවා නම් ඔබ දීර්ඝ කාලයක් ඉල්ලලා යටත් වෙනවා ඔබට ඉක්මනින් මුදල් කෙවලා අනිත් වීසාවකට මාරු වෙන්නට අවශ්‍යයි කියලා ඔබට ඒ සඳහා අයදුම් කරන්නට පුළුවන්. ඒ වගේම තමයි මම අර කලින් සඳහන් කරපු ටෙම්පරරි පේරන්ට් වීසා සබ් ක්ලාස් 870 මේ ඉතාම ඉක්මනින් සකස් වෙන වීසාවක් අදියර දෙකක් යටතේ සකස් වෙන්නේ ඔබ අනුග්‍රාහකත්වය මුලින් පාස් වෙන්නට එහෙම නැත්නම් එය පසු කරන්නට ඕනේ. ඉන්පසුව වීසා අයදුම්පත් ඉදිරිපත් කරන්නට පුළුවන්. මෙය ඉතාම කෙටි කාලයක් තුළ සකස් වෙනවා. මේ අදියර දෙකටම ඇත්තටම මාස 6ක වගේ කාලයක් තුළ ඒ සියල්ලම සිදු වෙනවා. ඉතින් ඒ ඉතාම වේගවත්. ඇත්තටම මේ වීසා මන්දුන්නලා දුන්නු දෙමව්පියන්ට ඔබ මුලින්ම සඳහන් කළා වගේ දරුවන් සමග ඇවිල්ලා දරුවන්ට දෙමව්පියන් ගෙන්වාගෙන ඔස්ට්‍රේලියාව තුළ යම්කිසි කාලයක් දරුවන් මුණුබුරන් සමග පදිංචි වෙන්නට තමයි ඒ වීසාව අතරම අඳුන්නලා දුන්නේ. මෙතනදී මේ දරුවන් ඔබ දරුවෙක් නම් ඔබ අනුග්‍රාහකත්වයට යොමු වෙනවා නම් එතනදී ඔබටත් යම්කිසි වගකීම් ගොඩක් තිබෙනවා. අපිට ඒ ගැනත් කතා කරන එක හොඳයි කියලා මම හිතනවා රංජිත්.
0: ඔව් මදු ඒකත් කියන්න ඒ විදිහටම මොනවද ඒ තියෙන වගකීම් කියන එක?
1: ඇත්තටම ඔබ දරුවෙක් නම් ඔබ පේරන්ට් වීසාවකට අනුග්‍රාහකත්වයේ දක්වනවා නම් ඔබ අර මං කලින් කියපු විදිහට settled Australian resident කියන තත්ත්වය සනාථ කිරීම පමණක්ම මදි. ඒ වගේම ඔබ PR හෝ citizen තිබෙන කෙනෙක් යයි කිව්වාට පමණක් හෝ ඉදිරිපත් කළාට පමණක් මදි. මෙතනදී දැන් අලුත් තත්ත්වය යටතේ බොහෝ දේවල් සලකා බලනවා. උදාහරණයක් විදිහට ඔබේ ෆැමිලි වයලන්ස් තත්ත්වයට ඔබ යම්කිසි ඒ සම්බන්ධව වැරදිකාරයෙක් හෝ උසාවියේ නඩුවක් හෝ පොලිසියේ යම්කිසි කටයුත්තක් තිබෙනවා නම් එතනදී ඔබ සුදුස්සෙක් වෙන්නේ නැහැ ඔබේ දෙමව්පියන්ට අනුග්‍රහකත්වය දක්වන්නට ස්පොන්සර් වෙන්නට බෑ. ඒ වගේම තමයි වෙනත් ඔබ වැරදි දේවල් ඔස්ට්‍රේලියාව තුළ සිදු කරලා තිබෙනවා නම් ඔස්ට්‍රේලියාවට ඔබ වීසා හෝ වෙනත් බිස්නස් වෙන්න පුළුවන් ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් වෙන්න පුළුවන් වෙනත් කටයුතු සම්බන්ධයෙන් ව්‍යාජ ලිපි ලේඛන වැරදි තොරතුරු ඒ වගේ දේවල් ඉදිරිපත් කරලා තිබෙනවා නම් එතනදීත් ඔබ සුදුස්සෙක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අනිවාර්යෙන් ඔබ අවුරුදු 18ට වැඩි පුද්ගලයෙක් වෙන්නට ඕනි. 18ට අඩු කෙනෙක් තුනක් පුළුවන්. හැබැයි එතනදී කමියුනිටි ඕගනයිසේෂන් එකක් එහෙම නැත්නම් වෙනත් ඔස්ට්‍රේලියාව තුළ ඔබේ ඥාති 18ට වැඩි ස්ථීර පදිංචිකරුවෙක් හෝ පුරවැසියෙක් ඔබට සහාය දෙන්නට ඕනි. ඒ වගේම තමයි ඔබ ඔස්ට්‍රේලියාව තුළ ඉතාම චරිතවත් පුද්ගලයෙක් වෙන්නට ඕනි. ඔබ ඔස්ට්‍රේලියාවට ණය තිබෙන්නට බෑ. ඔබ දන්නවා සෞඛ්‍ය සම්බන්ධව ණය හෝ ටැක් සම්බන්ධව ණය හෝ වෙනත් ණය තිබෙන්නට බෑ. ඔබ මේ හොඳ අනුග්‍රාහකෙක් වෙන්නට නම් අර මං කිව්වා වගේ අනුග්‍රාහකත්වයේ අයදුම්පත ප්‍රතික්ෂේප වෙනවා මේ தত্ত্বය තුළ ඔබ සිටිනවා නම්.
0: මදු ඇත්තටම අපි ලක්මිහිර වෙනුවෙන් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා ඔබේ කාලය පුරා මාස එකහමාරකට වැඩි කාලයක් ගත කරමින් අපිත් සමග ඔබේ වටිනා අදහස් දැනුම බෙදාගත්ත අපේ අසන්නන්ට බෙහෙවින්ම ප්‍රයෝජනවත් වුණා එහෙම නේද ජගත්
2: ඔව් මම හිතන්නේ මදු ඉදිරිපත් කළ කරුණු කාරණා මේ සති හතක් පුරා අද මේ හත්වෙනි සතිය අද ගුවන් ගත වුණේ මේ සති හත පුරා මදු ඉදිරිපත් කරපු කරුණු මම හිතන්නේ වීසා පිළිබඳ උනන්දුවක් දක්වන අපේ අසන්නන්ට ඉතාම වැදගත් වුණා කියලා මම හිතනවා
3: ඔව් ඇත්තරම මේ මදු වර්ණකුළු සූර්ය ලක්මිහිරට අමුත්තෙක් නෙවෙයි මොකද ලක්මිහිර ඉතිහාසයේ ඉඳන්ම මදු ලක්මිහිරත් සමග මෙවන් සාකච්ඡා පවත්වලා තියෙනවා ඒත් එක්කම මදු මම හිතනවා සමාජ සේවිකාවක් ඒ අපි කවුරුත් දන්නා හඳුනන බොහොම සමාජ සේවා කටයුතු සමාජ කටයුතු වලදී මැදිහත් වෙන බොහොම ආදරණීය සමාජ සේවිකාවක්. ඉතින් මදු වර්ණකොළ සූරිය අපේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරිය අපිට සමුදෙනවා ලක්මීර වේනුවෙන්. ඉතින් අපි යලිත්වරක් මදුත් සමග මෙවන් වටිනා අදහස් ගොන්නක් එක සාකච්ඡා පවත්වීමේ බලාපොරොත්තු ඇතුව.
0: ස්තුතියි මදු.
1: බොහොම ස්තුතියි ඔබටත්.
3: ආයුබෝවන්.
1: ආයුබෝවන්.

අපි පිළිසඳරට එකතු කරගන්නේ අපේ සමාජය වර්ණවත් කරන සොඳුරු හිතවතුන් හිතවතියන්. මේ ගමනිදී අපිට අද ඔබ හමුවට ගෙන එන්නේ මෙල්බර්න් ප්‍රසංග වේදිකාවේත් සමාජ සේවා කටයුතුවලදීත් නිතර හමුවන අපේ හිතවතෙක්. බොහොම කාලයක් තිස්සේ මේ සමාජය වෙනුවෙන් කැපවුණ ඔහු මනරම් පෙරේරා. මනරම් පෙරේරා අද අපේ පිළිසඳරේ. අයිබුවන් මනරම්.

0: ජාතික වගකීම් අවබෝධ කරගත් ශ්‍රී ලාංකික අනන්‍යතාවය සියතතකත් සුපිරි වාර්තා කරණය ශ්‍රී ලාංකිකයන්ගේ හදවිහිර හඳුනාගත් ලක්මිහිර
1: මරරම් පෙරර ලයින් එක ඉන්නවද කියන එක ගැන විශ්වාසයක්
2: නෑ
3: මනරම් ඉතින් මේ අපි කතා කරමින් හිටියේ ඔබ ගැන ඔබේ සමාජ සේවා කටයුතු ගැන ඔබේ ප්‍රසංග වේදිකාවේ කටයුතු ගැන මුලින්ම අපි දැනගන්නට කැමති මනරම් ඔබ නිතරම මේ දවස්වල අපට ප්‍රසංග වේදිකාවේදී හමු වෙනවා නමුත් ඊට කලින් ඒ එක්කම බොහෝ සමාජ සේවා කටයුතු වලදීත් අපට ඔබ නිතර හමු වෙනවා මේ සියලු කටයුතු කරන්නට ඔබ මෙල්බන් සමාජය සමග තදින් බැඳී ඉන්න බව අපි දන්නවා අපි මුලින්ම කැමති ඔබේ මෙල්බන් ගමන පිළිබඳ දැනගන්න දැන් කොච්චර කාලයක් විතර වෙනවද මනරම් මෙල්බන් වලට ඇවිල්ලා
2: මම මෙල්බන් වලට මම සංක්‍රමණය වුණේ 1990 වසරේදී මේ තමයි මම රැකියාව කරගෙන හිටියේ මැදපෙරදිග ඉතින් මැදපෙරදිග මේ සිට තමයි 1990 වසරේදී මම මෙල්බන් වලට සංක්‍රමණය වෙන්නේ එතෙන් පටන් මම මේ පළවෙනිම මාගේ මේ පෞල් ජීවිතේ තමයි මම හුඟක් මූලික තැන දීලා කටයුතු කරේ ඉන්පසු තමයි මට විවේකයක් ලැබෙන හැම මොහොතකම මාගේ මේ පාසල් පසුබිමත් ඒ වගේම මාගේ කුඩා කාලේනුත් මම ලබාගත් මගේ දැනුම සම්භාරයත් මගේ පළපුරුද්දත් උපයෝගී කරගෙන ඉති සමාජයේ කටයුතු ඒ වගේම සංගීතමය කටයුතු වලට මම සහභාගී වෙන්න පටන් ගත්තේ ජර
3: මනරම් අධ්‍යාපනය ලැබුවේ මොන පාසලේද කියලා කියන්නට පුළුවන්ද
2: ඔව් මම අධ්‍යාපනය මේ ලැබුවේ මුල්ටු වේස් කුමාර විදුහලේ ඉන්පසුව මම පාඨමාලා කීපයක් හැදෑරුවා ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආතනේ ඒ වගේම මුල්ටු විශ්වවිද්‍යාලයේ ඊට පසුව මෙල්බර්න් වල ඉන්බන් විශ්වවිද්‍යාලයේ වැනි විශ්වවිද්‍යාලයේ මේ කීපෙකම මම අධ්‍යාපනය හැදෑරුවා
3: මොරටුව කියන්නේ මනරම්ගේ ගමද
2: මොරටුව තමයි මම උපන් ගම ඉතින් මොරටුවෙත් මගේ සීයාගේ ගම තිබුණේ පානදුරෙත් මේ ගම් දෙකම එකම මේ ගමක් විදිහට මේ තමයි මම සැලකුවේ මේ කුඩා කාල සිටම ඉතින් බොහෝ කලාකටයුතු වලට මට සම්බන්ධ වීමට මේ මට අවස්ථාව ලැබුණා විශේෂයෙන්ම මගේ පියා සෞඛ්‍ය අමාත්‍යාංශයේ තමයි සේවය කරේ මගේ පියාගේ හොඳම යාළුවා තමයි ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් එතුමත් එක මේ පානදුර සිසු මංගල විද්‍යාලයේ එක වසර සිට මාගේ පියා ඉගෙනීම් කටයුතු ඒ මිත්‍රත්වයත් දිගටම කරගෙන ගියා ඒ අසුර තමයි මගේ පියත් අර්ධකාලීන සංගීතඥයෙක් කිව්වොත් නිවැරදි
3: ඔබේ පියාගේ නම කිව්වොත්
2: මගේ පියාගේ මේ නම තමයි ෆ්‍රැන්සිස් පෙරේරා සාමාන්‍යයෙන් මේ කන්තුරු වේදි කතා කරන්නේ WWGM පෙරේරා කියලා.
3: ඒකට ඔබට කුඩා කාලෙදිම වාසනාව ලැබෙනවා ප්‍රේමසිරි කේමදාස වැනි අසහාය සංගීතඥයෙකුගේ ඇසුර ලබන්න නැත්නම් ඔහු සමග ගැවසෙන්නට. එයින් ඔබට ලැබිච්ච ආభాෂය කොහොමද? ඔබට හැකියාවක් ලැබුණද ඔහු යටතේ අධ්‍යාපනය ලබන්නට?
2: ඔව් ඉතාමත්ම කෙටි කාලයක් මොකද ඒ කාලේ මම ඉතාමත් කුඩායි මගේ වයස අවුරුදු 7ක් 8ක් පමණ. ඉතින් අනිත් කාරණාව තමයි අපේ හිටපු ශීර්ම වැඩිහිටියන් එච්චර මේ කැමැත්තක් දැක්ුවේ නැහැ මේ සංගීත සම්බන්ධව කලාවට. ඒ මොකද මං හිතන්නේ ඒ කාලේ තිබිච්ච මේ සාමාන්‍ය ආර්ථික වාතාවරණය අනුව ඒ අයගේ අය මාහට එහෙම උනන්දුවක් මේ කරේ නැහැ මේ කලාකටයුතු සම්බන්ධව. ඉතින් මේ නිසා මම විද්‍යා අංශයෙන් තමයි ඉගෙන ගත්තේ. නමුත් බාහිර වශයෙන් ඉතින් තාත්තා හැම මේ පැමිණ හැම මේ වීකෙන්ඩ් එකේම හැම සති අන්තයකම ඉතින් සංගීත මේ පන්ති කරනවා අපේ මාමලාටත් මාමලාගේ මේ ශිර්ම මිතුරන්ටත්. ඉතින් මම තමයි මේ තාත්තට ගොඩාක් සහාය වෙන්නේ අර සර්පිනාගේ මේ සරපෝරුවේ මේ බැලෝ එක කියලා අර හුලං ගහන තියෙන ඒ ඔව් ඉතින් පැය ගණන් ඉතින් මම මේ කරනවා ඒ අභ්‍යාසය ඒ අනුසාරයෙන් තමයි ඉතින් මට සංගීතයේ හුඟක් හුරු උනේ ඒ අතරතුර ආචාර්ය ප්‍රේමදිර කේමදාසයන් අපි නිවසට පැමිණිලා ගුරු හරුකම් දෙනවා ඉතින් මම අහගෙන ඉන්නවා මම ඊට පස්ව මේ තමයි මට මේ විවාහ මංගල උත්සව වල වලදී මට ලැබෙනවා ගීත ගායනා කරන්න ඊළඟට අනිකුත් මංගල අවස්ථා වලදී ගීත ගායනා කරන්න ඉතින් මට අවස්ථාව ලැබෙනවා
3: ඊටත් වඩා රසවත් නේද මනරම් අර මොරටුව බස් නැවතුම් පොලේදී යහළුවන් සමග ගීත ගායනා කරපු කාලේ
2: ඔව් ඇත්තම කියනවා නම් මම මේ අවස්ථාවේ මට හිටපු එවකටෙහි මට හිටපු සියලුම මිතුරන් මම සිහිපත් කරන්න ඕනි මම අවංකවම මා විශ්වාස කරනවා මම යම් කිසි මේ ප්‍රමාණයකට ගායනා ශෛලියක් ඉදිරිපත් කරනවා නම් එහි පිටපස්සේ සිටින්නේ මාගේ මිතුරන් කියලා ඉතින් මාගේ මිතුරන්ගේ බලවත් ඉල්ලීම මත තමයි ඒ තරුණ අවදියේ එදී මම ඒ ගීත ගායනාවලට පෙළඹුණේ.
3: එතකොට ඔබ උත්සාහ කළේ නැහැ ලංකාවේදී ඒ ක්ෂේත්‍රය තුලින් ඉස්සරහට යන්න. ඔබ මං හිතන්නේ අධ්‍යාපනය කෙරෙහි තමයි වැඩි අවධානයක් යොදෙව්වේ.
2: ඔව් මම අධ්‍යාපනය කෙරෙහි තමයි මොකද අවාසනාවකට දෝ මම අපොස සාමාන්‍ය පෙළ මේ පන්තිවල සිටිනකොට මගේ තාත්තට මගේ පියාණන්ට පිළිකාවක් හැදෙනවා. ඊට පස්සේ තාත්තා වරක බලා ගන්නත් මේ පවුලේ මල්ලි හිටියා නංගිල දෙන්නයි අම්මයි ඉතින් මාගේ මවත් මේ ගෙදර ගෘහණියක් ඉතින් මට මේ සිදු වුණා සියලුම පවුලේ බර කරට ගන්න ඉගෙනීමත් ඒ වගේ එම මට අර්ධකාලීන මේ රැකියා කරන්නත් ඉතින් මට සිදු වුණා ඉතින් බොහෝ අවස්ථාවලදී මම මාගේ ඒ තිබිච්ච ආශාවල් විශේෂයෙන්ම සංගීතයේ කලාව මට නැති වෙලා ගියා මගේ තරුණ කාලයේ මේ පටන් ගන්නවා සමගම
3: ඔබට හොඳට ලියන්නට පුළුවන් නේද මන්රම් මේ කාලෙත් ඒ හැකියාව තිබුණාද
2: ඔව් ඒ කාලෙත් මං හිතන්නේ විශේෂයෙන්ම ඔය බොහෝ මිතුරන්ට මම ලිපි ලියලා දුන්නා ඒ වගේම මේ සමරු පොත් එවැනි මේ බොහෝ දේවල් කරා කෙටි කතා මම ලිව්වා ඒ වගේම ගීත නිර්මාණය කරා ඒ කාලෙත් ඉතින් නමුත් ඒ කාලේ තිබිච්ච මේ රටේ ආර්ථිකත්වයේ අනුව කලාවට ඒ තරම්ම දියුණුවක් මං හිතනවා තැනක් තිබුණේ නැහැ ඉතින් අර ඒ හින්දාද ඔය තමයි ඉතින් ඒවා සියල්ලම යටපත් වෙලා ගියේ
3: මනරම් අර පොඩි කෑල්ලක් මග ඇරලා ගියා අර යාළුවන්ට ලියුම් ලියලා දුන්නා කිව්වා මොන විදිය ලියුම්ද
2: ඒවනම් ඉතින් මගේ යාළුවන්ගේ ඇත්තම කියනම නැවනම් මේ ප්‍රේම ලියුම් තමයි ඉතින් ඒ කාලේ ඒ තරුණ වයසත් සමගම ඇතිවන මේ හැඟීම් ප්‍රකාශනය ඒ කාලේ හැඟීම් ප්‍රකාශනය අපි සියල්ලම මේ කරේ ලිපි ගනුදෙනු වලින් තමයි ඉතින් අද කාලේ වගේ නෙමෙයි ඉතින් බොහෝ වෙනස් ඉතින් ඉතාම රසවත් මං හිතනවා ඒ අනුවත් මගේ මේ ලිවීමේ හැකියාව මගේ රසඥතාවය මං හිතනවා ටිකක් වැඩි වුණා කියලා ඉහළ මට්ටමකටපත් වුණා කියලා
3: ඉතින් කාලෙකට පස්සේ ඔබ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙනවා මන්රම් ඇයි ඒ තීරණය ගත්තේ
2: ඒ තීරණය ගත්තේ විශේෂයෙන්ම ඉතින් අපේ පවුල තුල තිබුණ ආර්ථික පසුබිම ඉතින් මගේ පියා වසර 10ක් පමණ මේ පිළිකා රෝගයෙන් පෙළලා ඊට පස්සේ අන්තරා වෙනවා ඉතින් පවුලේ බර ගෙනියන්නත් මම තමයි පවුල වැඩිමලා විශේෂයෙන්ම මම මේ රටට මේ පැමිණියේ ඉතින් මගේ පවුලේ ආර්ථිකත්වය ටිකක් දියුණු කිරීමට තමයි මගේ මූලිකත්වයේ තිබුණේ නමුත් මගේ ලොකු ආශාවක් තිබුණා නැවත ලංකාවට පදිංචියට යන්න නමුත් මේ පසු කාලීනව ඇති වූ අපගේ මේ සිවිල් යුද්ධය නිසා ඒ කාර්යයට ටිකක් මදකට පසු බාන්න සිද්ධ වුණා
3: මනරම් එතකොට මෙල්බන් නුවරදී ඔබ කොහොමද ප්‍රසංග වේදිකාවට එකතු වෙන්නේ එහෙම නැත්නම් ගීත ගායනයට එකතු වෙන්නේ
2: ඔව් මේ ගීත ගායනාවලට එකතු වෙන්නේ මම මේ කෙසේ හෝ ඉතින් මාගේ මිතුරන් දැනගත්තා මම ගීත ගායනා කරනවා කියලා හැබැයි ඒ කාලේ මම බොහෝ සෙයින් ගීත ගායනා කරේ හින්දි ගීත ඒ වගේම ප්‍රාසංගික ගීත මම එකන බොහොම අඩුවෙන් තමයි මං ගායනා කරේ සුභා සෞන්දර්යාත්මක මේ ගීත. ඉතින් විශේෂයෙන්ම මම ඒ කාලේ මං හිතන තියා අඩුවක් තිබුණා ප්‍රාසංගික ගීතත් ඒ වගේම හින්දි උත්තර ಭಾರತයේ හින්දි ගීතත් මේ ගායනා කිරීමේ පිරිස මම මේ කල්පනා කරන්නේ 1992 94 ඒ වගේ වර්ෂවල. ඉතින් ඒක නිසා දෝ මං හිතනවා මේ මාව මේ නිතティම්ම මේ ප්‍රසංග වේදිකාවට මේ අවස්ථාවේදී මම මතක් කරන්න මේ කැමති මාවට හිටපු සියලුම මිතුරන් සියලුම සෞර්ධයන්ව ඒ අයට මේ පිසිද වෙන තමයි මම හිතන්නේ ප්‍රසංග වේදිකාවට මේ තරණය කරන්නත් අම්මේ කරේ.
3: ඇත්තටම මේ දවස්වල අපි ඔබ නිතර නිතර මෙල්බන් ප්‍රසංග වේදිකාවේ දකිනවා. ඒ ගැන යමක් කියන්නට පුළුවන්ද?
2: ඒ ගැන මම පළමුවෙන්ම මාගේ හදපතුලෙන්ම මාගේ විශේෂ ස්තුතිය මේ පිරිනමන්න කැමති අපගේ ආදරණීය සංගීත අධ්‍යක්ෂකතුමා ඉන්ද්‍රජිත් මිවිහාන සහෝදරයා. මොකද මම සෑහෙන කාලයක් ප්‍රාසාගී ගීත ගායනා කර කර මම මේ තමයි හිටියේ. ඒ අවස්ථාවේදී තමයි මට ඉන්ද්‍රජිත් මිවිහාන මල්ලිවත් මේ මුණ ගැහෙන්නේ. ඊට පස්සේ මේ මල්ලි තමයි මට ආරාධනා කරන්නේ අයියේ මේ ගීත කියන්න මේ කියලා අපේ මිනිස්සුන්ගේ හිතට දැනන ගීත. අයියෝ දැන් මෙච්චර කාලයක් ඇඟට දැනන ගීත කිව්වා. ඒ හින්දා හිතට දැනන ගීත අයියා ගායනා කරන්න කියලා මේ තමයි මට ආරාධනා කරේ. ඒ ඉතින් මගෙත් ආශාවක් තිබුණා. නමුත් ඒක හරි අභියෝගාත්මක මේ දෙයක් වුණා. මේ විශේෂයෙන්ම ඒ ගීතවල අයිතිකරුවන් එක්කෝ පද රචනා කරපු මේ කට්ටිය හරි එහෙම නැත්නම් සංගීතඥය හරි එහෙම නැත්නම් ගායන ශිල්පිය ඉදිරියේ තියාගෙන එහෙම ගීත ගායනා කරන එක ඉතාමත් විශාල අභියෝගයක් වුණා. ඒ මොකද ඒ ගීතවලට හානි කරන්නේ නැතුව ඒ හැඟීම් දනවන සුරූපයෙන් මා ගීතයක් ගායනා කළ යුතුයි. මම ඉගෙනගෙන තියෙන තරමට මේ සින්දු කියන එකත් ගීතයක් ගායනා කරන එකත් ආසයි පොළොයි වගේ මේ ලොකු වෙනසක් තියෙන මේ දෙයක්. මම විශ්වාස කරනවා ඕන කෙනෙකුට සින්දු කියන්න පුළුවන්. නමුත් ඕන කෙනෙකුට මේ සින්දුවක් ගායනා කිරීමට නම් හරිම අමාරුයි. මොකද බොහෝ දේවල් මේ කරුණු කාරණා ඉගෙන ගන්න තියෙනවා මේ සින්දුවක් ගායනා කිරීමේදී. ඉතින් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඉතින් විශේෂ ස්තුතිය මේ අවස්ථාවේදී මම පිරිනමන්න කැමති අපේ ආදරණීය ඉන්ද්‍රජිත් මිවිහාන අපේ සහෝදරයාට.
3: මම හිතන්නේ මන්නම් මේ අභියෝගය ඉතා හොඳින් ජයගත්ත බව අපිට පේනවා ඒ ප්‍රසංග නරඹද්දී. මන්නම් මේ කැමති මේ සාකච්ඡාව අවසන් කරන්නට කලින් ඔබේ පවුල පිළිබඳ ඔබේ පවුලේ තොරතුරු ටිකක් දැනගන්නට.
2: ඔව් මගේ පවුලේ මගේ බිරිඳ ඉන්නවා, දීනියන් දෙපළක් මේ ඉන්නවා. ඒගොල්ලෝ දැන් වැඩිවියපත් වෙලා ගෘහපත් වෙලා ඉතින් මාගේ මාපියන් දෙදෙනා නම් අභාරප්‍රාප්ත වෙලා ඉන්නේ. ඉතින් මගේ සහෝදරියන් දෙදෙනායි මගේ සහෝදරයා ශ්‍රී ලංකාවේ මේ තමයි ජීවත් වෙන්නේ.
3: හොඳයි මනරම්. ඉතින් අද මේ සාකච්ඡාවට අපත් සමග එකතු වීම පිළිබඳව ලක්මිහිර පවන සංග්‍රහය වෙනුවෙන් අපි ඔබට ස්තුතිවන්ත වෙනවා. මේ සාකච්ඡාව අවසන් කරන්නට අපි කැමති ඔබේම ගීයකින්, ඔබ ලියා ඔබම ගායනා කරන ගීතයකින් මේ ගීතයත් සමගින් අද අපි ඔබෙන් සමගන්නවා. ඉතින් අප සමග එක්වීම පිළිබඳව මනරම් පෙරේරා අපේ හිතවතට අපේ ස්තුතිය හිමි වෙනවා.
2: ඒ වගේම ජගත් ඔබටත් ඔබගේ කාර්ය මණ්ඩලයටත් මාගේ හදපිරි ස්තුතිය. ඒ වගේම සියලුම සමාජීය කටයුතු කලා කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා මා හදපතුලෙන්ම මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ජය වේවා ජගත්. ඔබට හැම දිනාටම ජයෙන් ජයම වේවා. බොහොම ස්තුතියි.

0: ජාතික වගකීම් අවබෝධ කරගත් ශ්‍රී ලාංකික අනන්‍යතාවය සියතතකත් සුපිරි වාර්තා කරණය ශ්‍රී ලාංකිකයන්ගේ හදවිහිර හඳුනාගත් ලක්මිහිර
1: අපිට මේ ලෝකෙට මේ ක්‍රීඩා වසන්තයක් ඇවිල තියෙන පාපන්දු ලෝකක සූරතා තරගාවලිය පැවැත්වෙනවා. ඉතින් ඒක අවුරුදු 4කට වතාවක් තමයි එන්නේ. ඉතින් ලංකාවට සහභාගී වෙන්න බෑ. ලංකාව ඇත්තටම පාපන්දු වලින් එතරම් ඉහළ මට්ටමක නෙමෙයි ඉන්නේ. නමුත් දකුණු ආසියාවේ ලංකාවේ පාපන්දු කණ්ඩායම ඉහළ මට්ටමක ඉන්නවා. ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඉතාම හොඳට දක්ෂතාවය දක්වනවා. ඉතින් අපිට සතුරු වෙන්න පුළුවන් කාරණයක් තියෙනවා ඕස්ට්‍රේලියාවේ කණ්ඩායමේ ශ්‍රී ලාංකික සම්භවයක් තියෙන ක්‍රීඩකෙක් ක්‍රීඩා කරනවා. ඔහුගේ නම නිෂාන් වේලුපිල්ලේ. නිෂාන් වේලුපිල්ලේ. නිෂාන් වේලුපිල්ලේ කියන්නේ ඔහුගේ තාත්තා ලංකාවේ වේලුපිල්ලේ කියවම අපිට මතක් වෙන්නේ වේලුපිල්ලේ ප්‍රභාකරන්. ඉතින් එහෙම නෙමෙයි. ඉතින් වේලුපිල්ලේ නිෂාන් වේලුපිල්ලේ ලංකාවේ තාත්තා ඉන්දියාවේ අම්මා ඔහු ඕස්ට්‍රේලියාවේ ඉපදිලා ඉතින් ක්‍රීඩා කරනවා. අපිට සතුටුයි. ඉතින් ඒ ගැන ඒ වගේම තමයි ක්‍රීඩා වසන්තයක් කියලා කිව්වහම මේ ලෝක ශූරතාවයක් තියෙනවා. කාන්තා ක්‍රිකට් ලෝක ශූරතාවේ එංගලන්තයේ පැවැත්වෙනවා. අපි ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වෙනවා ඒ තරඟයට. අද තව ටිකකින් දෙවෙනි තරඟය පවත්වෙනවා. මූලික තරඟයෙන් නම් අපි ලංකා කණ්ඩායම පරාදුනා එංගලන්තයට. දෙවෙනි තරඟය නවසීලන්තයට එරෙහිව තව ටික වෙලාවකින් පටන් ගන්නවා. තව තියෙනවා තව ක්‍රීඩා කීපයක්ම තියෙනවා. ඉතාමත්ම වැදගත් ක්‍රීඩා තරඟ කීපයක් පැවැත්තිනවා ක්‍රිකට් වලින්. අපේ ක්‍රිකට් කණ්ඩායම මේ දවස්වල බටහිර ඉන්දීය කොදෙව්වල් තරඟාවලියකට සහභාගි වෙනවා. එක් දින තරඟාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා. 20-20 තරඟාවලිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය කරා. ඉස්සරහට ටෙස්ට් තරඟාවලියකුත් පැවැත්වෙනවා. ඒ වගේම බටහිර ඉන්දීය කොදෙව් නැගී එන කණ්ඩායම මේ දවස්වල ලංකාවේ සංචාරයක යෙදෙනවා. අද දවසෙත් මේ තරඟයක් පැවැත්වෙනවා. ඒකේ අලුත් තත්ත්වය හොයාගන්න බැරි වුණා. ඊට අමතරව තවත් වැදගත් තරඟයක් තියෙනවා. ක්‍රිකට් තරඟය මේ දඹුල්ලේ පැවැත්වෙනවා. ඉන්දියානු ඒ කණ්ඩායම ශ්‍රී ලංකන් ඒ කණ්ඩායම සහ ඇෆ්ගනිස්තානු ඒ කණ්ඩායම අතර තරඟාවලිය. මේකට තමයි විශේෂ අවධානය යොමුනේ ඊයේ අවසන් වෙච්ච තරඟයේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර. මේ තරඟයේ ලකුණු සම වෙලා ටිකක් මතභේදාත්මක තත්ත්වයකට පැමිණියා. ඒ මතභේදාත්මක තත්ත්වයට පැමිණෙන එක හේතුවක් තමයි පහුගිය IPL ක්‍රීඩා තරඟාවලියේදී අවුරුදු 15ක් වෙන ක්‍රීඩකයෙක් ලෝකයේ හැමෝගෙම අවධානය යොමු කරගත්තා. ඔහුගේ නම සූර්යවංශී. සූර්යවංශී මේ ඉන්දියානු ඒ කණ්ඩායමට ක්‍රීඩා කරලා දැන් තරඟ ලකුණු සම වුණාම ඊට පස්සේ යනවා අර සුපර් ඕවර් එක කියන එකට. සුපර් ඕවර් එකේ බැට් කරන්න ආවේ සූර්යවංශී. සූර්යවංශීට බෝල් කරේ කුදුදාස් මුතුලාන් කියලා අපේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක්. ඉතින් ඔහු දැන් ඉන්දියානු ඒ කණ්ඩායමට ලකුණු 18ක් ලබා ගන්නට ඕනකම තිබුණා. ඉතින් ඒ ලකුණු සංඛ්‍යාව ලබා නොදෙන්න මොහු ලස්සනට පන්දු ඇරියා. එක හතරේ පාරා ඉන්දියානු කණ්ඩායමට ලබා ගන්න පුළුවන් වුණේ. ඉතින් ඊට පස්සේ ඉතින් පරාජය ඉන්දියානු කණ්ඩායම පරාජය වුණාම පරාජය දරා ගන්න බැරුව ඉතින් එක එක දේවල් වෙනවා ක්‍රීඩා පිටියේ. ඒ අශෝභන සිද්ධිනුත් ඒ විදිහටම සිද්ධ වුණා. ඉතින් අපිට සතුටුයි ඇත්තටම. යාපනයේ ප්‍රදේශයේ ක්‍රීඩකයෝ දෙදෙනෙක් ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා කරනවා එක ක්‍රීඩකයෙක්. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයන් දෙදෙනෙක් යාපනයේ ප්‍රදේශයෙන් ඇවිල්ලා ක්‍රීඩා කරනවා. ඒක තමයි ජාතික සමගිය. දැන් ලෝක යුද්ධය යෝකේතිවිච්ච යුද්ධ ඉවර වෙලා යනෝ. යුද්ධ කරන්නේ නැතුව අපිට පුළුවන් මේ ක්‍රීඩාවලින් තරඟ කරලා ඕනම රටකට ජයග්‍රහණය කරන්න පුළුවන්.
2: ගෙවුණු සතියේ වඩා කතාබහට ලක් වූ කරුණු සමගින් ලක්මිහිරට මව්බිමෙන්
3: යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්ති රාමුවේ වැඩ කටයුතු මාසයක් ඇතුළත අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන ලද අධ්‍යාපන ප්‍රතිපත්ති සංකල්ප පත්‍රිකාව පිළිබඳව ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මෙදින ශ්‍රී ලංකාවේ පැවති අධ්‍යාපන ක්‍රමවේදය හා වරින් වර ක්‍රියාත්මක වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා එමගින් සමාජීයව ඇති කළ වෙනස්කම් පිළිබඳවද මෙහිදී අවධානය යොමු වුණා. එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව සමාලෝචනය කර ඉන්මතු වන වැදගත් කරුණු කෙරෙහි නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සකස් කිරීමේදී අවධානය යොමු කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබුණා. මේ අතර දිත්වා ආපදා තත්ත්වයෙන් පසුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ සාධන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය මෙදවිය සහ යුනිසෙෆ් නියෝජිතයන් අතර හමුවක් අරලියගහ මන්ත්‍රීදී පැවැත්ුණා. එහිදී බලපෑමට ලක් වූ දරුවන්ගේ සුබ සාධනය සහ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යාම තහවුරු කිරීම සඳහා දෙපාර්ශ්වය අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යවරිය සහ යුනිසෙෆ් නියෝජිතයන්ගේ අවධානය යොමු වුණා. මේ අතර ලෝකයේ තුල උද්ගතවන ඕනෑම ගෝලීය අර්බුදකාරී තත්ත්වයක් හමුවේ අධ්‍යාපනය රැකගත යුතු යන හැඟීම රජයේ සතුව පවතින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය මෙනවිය පවසනවා. ඇය මේ බව කියා සිටියේ ගාල්ල දඩල්ල අල් මුබාරක් විද්‍යාලයේ තෙමල්ගොඩ නැගිල්ල සිසු අයිතිනපත් කිරීමේ උත්සවය අමතමින්
4: අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුල මේ දරුවන්ට ලෝකයේ තියෙන අලුත් තාක්ෂණය ළඟා කර දෙන්න අපි මේ අධිෂ්ඨානයත් එක්ක ඉන්නවා. සියලුම ද්විතීක පාසල් වලට එක ස්මාර්ට් බෝඩ් එකක්වත් ලබා දෙන්න අපි ආණ්ඩුව මේ වෙනකොට සැලසුම් කළා. ඒක අපි මේ අවුරුද්දේ ස්මාර්ට් බෝඩ් එකට අවශ්‍ය කනෙක්ටිවිටි එකක් පාසල් 4000කට විතර අපි ලබාගෙන තියෙනවා. තාක්ෂණය කියන එක මෙවලම විතරයි. ඒක අපි හොඳ දේ දරුවන්ට ලබා දෙන්න පාවිච්චි කරන්න ඕනේ. රටක් හැටියට මේ වෙලාවේ සම්පත් සීමිතයි. අපිට අවශ්‍ය ගුරුවරුන් අපි බඳවා ගනිමින් යන්නේ. හැබැයි ඒ ඔක්කොම ඉවර වෙනකන් අපිට දරුවන් තියාගෙන ඉන්න බෑනේ. තාක්ෂණය පාවිච්චි කරන්න ඕනේ. අන්න ඒ වගේ දේවල් වල පන්ති කාමර ලින්ක් කරන්න සමහර විට ගාල්ලේ නෙවෙයි කොළඹ ඉන්න හොඳම ගුරුවරයා අපිට ලින්ක් කරන්න පුළුවන්. අයවැය තුල විශාල මුදලක් අපි මේ වෙනුවෙන් යොදවනවා. මේ වෙලාවේ මැද පෙරදිග අර්බුදයක් තියෙන වෙලාවේ. ඒතට ඒ අර්බුදයක් එක තමයි අපි කොහොම හරි අපේ අධ්‍යාපනය රැකගත යුතුයි. මුණ තත්වයක් තුලවත් අපේ ආර්ථිකය වහගෙන අපි යන්නේ. අපි ආර්ථිකය කොහොම හරි අමාරුවෙන් අපි මේ නැවත අදාගෙන යන මොහොතේ ඉදිරියට ගෙනියන්න ඕන කියන අධිෂ්ඨානයත් එක්ක තමයි රජයක් හැටියට අපි වැඩ කරන්නේ.
3: ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභ්‍යාචනාධිකරණයේ විනිසුරු පුරප්පාඩු 8ක් දීර්ඝ කාලයක් තිස්සේ නොපිරවීම හේතුවෙන් අධිකරණ පද්ධතියේ නඩු ගොඩ ගැසීමෙන් යුක්තිය පසිදලීමේ කටයුතුවලට බාධා මතු ඇති බවට සංවාදයක් මේ වන විට නිර්මාණය වී තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු පුරප්පාඩු 5ක් සහ අභ්‍යාචනාධිකරණයේ පුරප්පාඩු 3ක් මාස ගණනාවක් තිස්සේ නොපිරවීම සම්බන්ධයෙන් මෙලෙස දේශපාලන හා නීති ක්ෂේත්‍රයේ දැඩි කතාබහක් මතුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසුවේ එම විනිසුරු පුරප්පාඩු අනිවාර්යයෙන්ම පුරවන බවයි. එමෙන්ම අභ්‍යාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම දීර්ඝ කිරීම සඳහා නිල වශයෙන් කැබිනට් අනුමැතියක් ගෙන නොමැති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27 යටතේ නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින්
5: 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණයේ විනිසුරුවන්ගේ සංඛ්‍යාව දැනටමත් වැඩි කර තිබියදී තවදුරටත් විශ්‍රාම වයස ඉහළ දැමීමේ අවශ්‍යතාවය රජය විසින් සාධාරණීකරණය කරන්නේ කෙසේද? දැනට සේවයේ නිරත විනිසුරුවන්ගේ සේවා කාලය සැලසුමකින් තොරව දීර්ඝ කිරීම විනිසුරුවන්ගේ ගෞරවයටද අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් මහජන විශ්වාසයට අහිතකර බලපෑමක් එල්ල කළ හැකි බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපතිවරයා වෙත 2025-25 දිනැතිව දන්වා ඇති පසුබිමක් තුල ඒ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යංශයේ නිල ස්ථාවරය මෙම සභාවට ඉදිරිපත් කරන්නේද?
6: අපි යම් විදේශ රටවල් අරන් බැලුවොත් ඒ විදේශ රටවල්වල පැහැදිලිවම අපි ගත්තොත් යුනයිටඩ් කිංඩම් එංගලන්තයේ විශ්‍රාම වයස තියෙන්නේ 75යි. කැනඩාවේ ෆෙඩරල් සහ සුපීරිය කෝට් 75යි. උදාහරණයක් වශයෙන් ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් නම් 70යි. අපි බ්‍රසීලිය වගේ රටක් ගත්තොත් 75ක්. ජර්මනිය වගේ රටක් ගත්තොත් විශේෂයෙන්ම කොන්ස්ටිටියුෂනල් කෝට් එකේ අවුරුදු 68ක් දක්වා තිබෙනවා. ඒ නිසා විනිසුරුවන්ගේ සහ අධිකරණ නිලධාරීන්ගේ සේවා කාලය විශ්‍රාමන වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් එය තහවුරු කරමින් ඒ හොඳ පියවරක් බවටත් කරුණු ආණ්ඩුව වෙත ඉදිරිපත් වෙමින් පවතිනවා. ඒ වගේම ගරු විපක්ෂ නායකතුමා කියපු ආකාරයට මේ හරහා යම් අයුක්තියක් අසාධාරණයක් යුක්තිශීලී කිරීමේ බාධාවක් අධිකරණයේ ස්වාධීනතාවට බාධාක් වෙයි කියලත් කරුණු දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කරමින් සිටිනවා. ඒ සියලුම කරුණු අපි සලකා බලනවා. නමුත් මේ දක්වා නිල වශයෙන් මෙලෙස විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා කැබිනට් තීන්දුවක් අරගෙන නැහැ. එහෙම දීර්ඝ කරනවා නම් කොහොමද කරන්නේ? මොන ක්‍රමයක් කරද? ඒ කිසිවක් තීන්දුව කළා නැහැ.
3: මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභිහාචනාධිකරණයේ විනිසුරු පුරප්පාඩු වහා පිරවීමට කටයුතු කරන්නේ. ඊයේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කරන ලෙස දන්වමින් ලිපියක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා බාර දෙනු ලැබුවා. ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයා ලෙස ජනාධිපතිවරයාට මෙම කරුණ සම්බන්ධයෙන් අවධානය යොමු කර අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර ලෙස මන්ත්‍රීවරුන් එම ලිපියෙන් කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. විපක්ෂයේ මන්ත්‍රීවරුන් 12 දෙනෙකු ලිපියට අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ. අග්‍ර විනිශ්චයකාරවරයා මෙම පුරප්පාඩු පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක වූ ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් දැනුම් දී තිබේද යන්න සොයා බල ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් ඉල්ලීමක් කරන අතර එවැනි දැනුම් දීමක් කර නොමැතිනම් එම මඟහැරීමට හේතු විමසා බලන ලෙස එම ලිපියෙන් ඉල්ලීමක් කර තිබුණා. එල්නිනෝ කාලගුණ තත්ත්වයේ ප්‍රතිඵලයක් ලෙස ඔක්තෝබර් නොවැම්බර් මාසවල ශ්‍රී ලංකාවට ගම් වතුර තත්ත්වයක් ඇති විය හැකි බවට පුරෝකථනය කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න මහතා පවසනවා. මේ වන විට දුර්බල එල්නිනෝ තත්ත්වයක් පැවතුනද ඒ ක්‍රමයෙන් වර්ධනය වී නොවැම්බර් වලින් පසු ප්‍රබල අතිප්‍රබල එල්නිනෝ තත්ත්වයකට පත්වනු ඇතැයි පුරෝකථනය කරන්නේ ඇයිද විජේමාන්න මහතා කියා සිටියා. දෙසැම්බර් එමෙන්ම ලබන වසරේ ජනවාරි පෙබරවාරි කාලවලදී එල්නිනෝ තත්ත්වයේ අතිප්‍රබල තත්ත්වයකට යාමේ සම්භාවිතාව 60%කට වඩා වැඩි වනු ඇතැයිද ඔහු සඳහන් කළා. දුර්බල, මධ්‍යස්ථ, ප්‍රබල, ඉතා ප්‍රබල ආදී ලෙස එල්නිනෝ තත්ත්වය වර්ග කර තිබෙන අතර මේ වන විට පවතින්නේ දුර්වල තත්ත්වයක එල්නිනෝ තත්ත්වයක් යැයි කාලවල විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.
7: ඇත්තටම දැන් එල්නිනෝ තත්ත්වය දැන් මේ වෙනකොට ප්‍රකාශයටපත් වෙලා තියෙන්නේ දුර්වල එල්නිනෝ තත්ත්වය. මෙතෙක් අපි ගොය එල්නිනෝ හටගන්නවා එල්නිනෝ ඇති වේවි කියලා දැන් එල්නිනෝ ඇත්තටම ඇති වෙලා තියෙනවා. ඒක ලංකාවටත් දැන් ක්‍රමක්‍රමයෙන් බලපානවා. අපි ඉතිහාසය ගත්තත් මේක දැන් කියනවා 1950න් පස්සේ ඇති වෙච්ච එල්නිනෝ වල වගේ ප්‍රබල එල්නිනෝක් ඇති වේවි කියලා දෙසැම්බර් ජනවාරි පෙබරවාරි වෙනකොට ඒක පුරෝකථනයක් තමයි. මේ වනොිට එල්නිනෝ තත්ත්වයේ තියෙන්නේ දුර්වල මට්ටමක එල්නිනෝ තත්ත්වයක් තමයි තියෙන්නේ. නමුත් අපි පෙබරවාරි වගේ කාලයේදී මෙමෙ එල්නිනෝ තත්ත්වය ප්‍රබල හෝ අතිප්‍රබල යන්න තියෙන හැකියාව 60%කට වඩා පුරෝකථනය කරනවා. ජූලි, අගෝස්තු වැස්ස ගොඩාක් අඩු වේවි. අගෝස්තු මාසේ උෂ්ණත්වයත් ඉහළ යන්න පුළුවන්. සැප්තැම්බර් මාසේ දැනට තියෙන ලක්ෂණයක් අපට වැස්ස අඩුවෙන් තමයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. කෙසේ වෙතත් පැසිෆික් මුහුදේ ටයිෆූන් වගේ සුළි කුණාටු හැදුනොත් මේ තත්ත්වය වෙනස් වෙලා සැප්තැම්බර් මාසේ අපට තරමක් නිතදිග මොහොතම සක්‍රිය වෙලා වැස්ස ලැබෙන්නත් පුළුවන්. ඒ වගේම ඔක්තෝබර් නොවැම්බර් මාස දෙක ගත්තහම අපිට ওই කාලේ වෙනකොට තවත් මේක ප්‍රබල වෙනවා. එතකොට අපිට ඔක්තෝබර් නොවැම්බර් මාසේ ඉදිරියේදී වැස්ස අපි වැඩියෙන් බලාපොරොත්තු වෙනවා. සමහර ස්ථානයක අපි ඒ කාලයට පුරෝකථනය කරනවා ගම් වතුර පවායෙන්ද ඉඩකඩක් තියෙනවා.
3: මේ අතර එල්නිනෝ තත්ත්වයට මුහුණ දීමට කඩිනමින් ජනාධිපති කාර්යසාධක බලකායක් ස්ථාපිත කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කරනවා. දිප්වා සුලිකුණාට්ටුව සහ මැද පෙරදිග යුදමේ තත්ත්වයේ හමුවේ ඇති වූ අභියෝගවලට මුහුණ දුන් ආකාරයටම බාහිර අභියෝගයක් වන එල්නිනෝ බලපෑම කළමනාකරණය කර ගැනීමේ හැකියාව රාජ්‍යයට තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. නිසි සැලසුම් ඔස්සේ කටයුතු කිරීමෙන් ඇති විය හැකි ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට හැකිවනු ඇති බවද ජනාධිපතිවරයා විශ්වාසය පළ කරනවා. ඉදිරියේදී ඇති විය හැකි එල්නිනෝ තත්ත්වයේ හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණ දීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ ස්වබැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. ව්‍යාජ උපන්න සහතිකයක් මගින් ලබාගත් අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ළඟ තබා ගැනීමේ චෝදනාවකට බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබූ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා දුන් නියෝගය කොළඹ ප්‍රධාන මහාධිකරණ විසිරු මංජුල තිලකරත්න මහතා පසුගියදා ස්ථිර කරනු ලැබුවා. 1967 වසරේදී උපන් ශෂී වීරවංශ නමැතිය ඊට වසර 4කට පසුව එනම් 1971 වසරේ උපන් බවට හැඟවෙන ආකාරයට සකස් කළ ව්‍යාජ උපන්න සහතිකයක් උපයෝගී කරගනිමින් මෙම අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇති බවට සාක්ෂි මගින් හෙළිදරව් වී ඇතැයි තීන්දුව කළ මහාධිකරණ විසිරු මංජුල තිලකරත්න මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා දුන් නියෝගයට එරෙහිව වන සාක්ෂි මගින් හෙළිදරව් වී ඇතැයි තීන්දුව කළ මහාධිකරණ විසිරු මංජුල තිලකරත්න මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා දුන් නියෝගයට එරෙහිව වනසිංහ

0: අධ්‍යක්ෂ ශානි අභිෂේකර මහතා විසින් මේ බව දැනුවත් කර තිබෙනවා. සලී මහතාට සතිය දින පහ පුරා ඔහුගේ නීතිඥ අසිත සිරිවර්ධන හමුවීමට අවස්ථර දෙන ලෙස ඉල්ලා මනෝරි සලී මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබූ අතර ඊට පිළිතුරු ලබා දෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අභිෂේකර මහතා විසින් මේ බව දැනුවත් කර තිබෙනවා. මේ අතර සුරේෂ් සලී මහතා සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා. ඊට අදාළව පක්ෂ විපක්ෂව මන්ත්‍රීවරුන් දැක්වුවේ මෙවන් ප්‍රතිචාරයන්.
1: සලේගේ ප්‍රශ්නේ මම 2019 මායමති යටිට ඉන්නකොට මගේ MSD එකේ හිටිය IP කෙනෙක් එක්ක අට දෙනෙක් MSD එකේ තියෙන මැසේජ් එක පොත තාම අරන් බලන්න 10 වෙනදා මැසේජ් එක දුන්නා ප්‍රභු ආරක්ෂකවණ්ඩ මෙන්න මේම සිද්ධියක් වෙනවා ප්‍රභුවරු ආරක්ෂා ප්‍රභු ආරක්ෂාන්තේ දැනුවත් කරන්න කියලා අප්‍රේල් 10 වෙනදා මැසේජ් පාස් කරේ එතකොට දින 11කට කලින් මැසේජ් පාස් කරපු අපිට මැසේජ් එක ආවා එතකොට කොහොමද මේ සහරාන් ගැන හැම එකක්ම මේ සලේලගේ පිටින් දාන්නේ මේවා කොළඹින් සහරාන් නවුණා සහරාන් කොළඹින් අහුවෙච්ච වෙලාවේ සයින්දු මරදී වලට කවුද ගෙනිච්චේ කවුද ගෙනිච්ච නීතිඥයා ඒ නීතිඥ මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා මේ ගැන කතා කරනකොට අපි කවුරුත් මේ අත පියදා ගන්න බෑ අපි කියන්නේ මේකේ වැරදිකාර හොයන්න එපා කියලා අපි කියන්නේ වැරදිකාර හොයන්න රටට එලි කරන්න හැබැයි ඔය CID එකේ ඉන්නේ සානි අබේසේකරයි සවිසෙනිරත්න ඒ වෙලාවේ පොලිසිය රාජකාරී කරපු අයනේ ඒ අයනේ මේ සම්බන්ධව කටයුතු කළේ මේවා ගැන කතා කරන්න ගියොත් දරු කතානායකතුමනි ගොඩාක් දේවල් කතා කරන්න දිනවා
2: මම දැක්ක නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට අවිල්ලා අහනවා අපි බෝධි පූජා තියනවා තමයි අයි මොකද බෝධි පූජා නෙමේ කිරි කොරහ නටුවත් අපිට කමන්නේ හැබැයි ගිහිල්ලා උපදෙස් දෙන්න පුළුවන් අර තමන්ගෙන් අත්අඩංගුවට ගත්ත ලැප්ටොප් එකේ තමන්ගෙන් අත්අඩංගුවට ගත්ත ජංගම දුරකථනේ මුරපද ටික ගිහිල්ලා දුන්නා නම් මෙතන කිරි කොරහ නටන්න වෙන්නේ නැහැ එක්කෝ මේ සැකකාරයා තමන් වැරදි බව දන්න නිසා මේක සංගවනවා එහෙම නැත්නම් යම් කිසි පාර්ශවයක් ඔහුට තර්ජනය කරලා මේ තොරතුරු ලබා දෙන්න දෙන්නේ නැහැ. දැන් 2029 බලය අත්පත් කරගන්නවා කියලා නේ කියන්නේ. 2029 කෙසේ වෙතත් මේ වෙනකොටත් වැලිකඩ බලය නම් බහුතර බලයෙන් 3/2ක බලය දක්වා විපක්ෂය ජයග්‍රහණය කරමින් ඉන්නේ.
3: මේ පරීක්ෂණ කරන මේ රවිසෙන්වත් මහත්මයා සහ ශානි අබේසේකරගේ දේශපාලන සම්බන්ධකම් ගැන මේ ලංකාවේ දැන් හැම කෙනෙක්ම දන්නවා. දැන් මෙතන ඉන්න බිමල් රත්නායක පැත්තම නැගිටලා මේ දැක්කෝ මේ දෙන්නවම පත් කරේ කතෝලික සභාවේ කාදිනතුමාගේ සහ ඒ අයගේ ඉල්ලීම නිසායි කියලා. ලංකා ඉතිහාසයේ කවදක්වත් ඉස්ලාම කියලා දේශපාලනය කර කර හිටපු අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කරලා නැහැ. ඒක තමයි මේ තීර ප්‍රශ්නේ. ආපු එක ලිපියක්වත් 22 වෙනිදා ඇවිල්ලා මේ පාසුකු පාරේ සිද්ධ වුණෙන් පස්සේ තමයි රවිසෙන්වත් මහත්මයා මේක බලන්නේ. මිනිමැරීමේ චෝදනා යටතේ ඔහුන්ට විරුද්ධව නඩු පාරල දැන් තියෙන්නේ මේක. මේ දෙන්නටම විරුද්ධ. රසල කියලා පිළිබඳව. දැන් ඒක අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් ඒකලෝ කියලා ගන්නවා ශේෂාධිකරණය. අරගෙන ශේෂාධිකරණයෙන් ගත්ත නියෝගයන් තමයි දැන් එතන ඉන්නේ. ඒතකොට මේ අය තමයි මේ දැන් පාස්කු ප්‍රහාරය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල සම්බන්ධව පරීක්ෂණය කරන්නේ. අපි අහන්නේ මේ මේ මේක සාධාරණ. දැන් මේ විශේෂඥ වෛද්‍යවරු පත් කළ තිබුණ අධිකරණයේ
4: විසින්
3: චිත්තාරි අපේ නායක මැතිණිය.
2: එතුමගේ Facebook එකට ගිහලා බලන්න.
3: මේ රටේ ඉන්න හමුදා නිලධාරීන්ට ඉතාම පහත් ලෙස කතා කරන කෙනෙක්. ඉතින් ඒ අයගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් සාධාරණයි.
2: අර කොටුව ඉස්සරහ ඒගොල්ලන්ගේ යාළුවෝ ටික අර අට්ටාලයක් කටවගෙන දවස් දෙක තුනක් හිටියා. හැබැයි අට්ටාලේ ගහනකොට කිව්වේ නම් සලේ නැවත අර හිටපු තැනට නොයවනවා කියන සහතිකය ලැබෙනතුරු අට්ටාලේ ගලවන්න අකණ්ඩව යනවා කියලා කිව්වේ. කෙසේ වෙතත් ඊ අපි දැක්කා අකුලගෙන යනවා. අකුලගෙන යන තැනට සිද්ධ වුණා. ඇයි මේ රටේ නිර්භීත පුරවැසියන් කීප දෙනෙක් ඒගොල්ලෝ 10-15 දෙනෙක් එකතු වෙලා අට්ටාල ගහගෙන ඉන්නකොට තනිවම ඇවිල්ලා අභියෝග කරා. ඒගොල්ලෝ දන්නවා තව ටික දවසක් හිටියනම් එන්න තනිවම නෙවෙයි තව පිරිසෙනවා. ඒ නිසා එවැනි වටපිටාවක් නිර්මාණය වුණා. අකුලන් පල්ලම් බැස්සා. ගහන්නකෝ අද ඉඳලා අට්ටාලයක්. තමන්ගේ බිරිඳ වසර දෙකක සිරදරුමට එරෙහිව කරපු අභියාචනය මහාධිකරණ ප්‍රතික්ෂේපලා තිනවනේ. තමන්ගේ සහෝදරයාට විදේශ ගමන් තහනම් කළා තිනවනේ. ඉතින් තෙන්නේ තියෙන්නෙපයි ලේ කැක්කුම තමන්ගේ බිරිඳ වෙනුවෙන් අට්ටාල ගහගෙන මාරාන්තික උපවාසයක් කරන්නෙපයි.
0: එක් පන්තියකින් තවත් පන්තියක් වෙත මාරු බලය ලෙහෙසෙන් අත්හැරීමට සූදානම් නොමැති බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ පසුගියදා ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිති සමාජිකයන්ගේ රැස්වීමකට එක් වෙමින්.
5: අපි වෘත් සමිති ව්‍යාපාරය දේශපාලනික වෘත්තීය සමිති ව්‍යාපාරය. අපි ස්වාධීන නෑ පාක්ෂිකයි. අපිට පැත්තක් තියෙනවා. අපේ පන්ති අතේ මේ පාලන බලය දිගටම පවතින්න වැඩ කිරීම වෙනුවෙන් අපි හැමෝටම වත්කීමක් තියෙනවා. නැත්තම් ඓතිහාසික සටනක් අපි පාවා දුන්නා වෙනවා. සමහර රාජ්‍ය සේවයේ ඉන්න නිලධාරීන්ටත් ඉන්නවනේ හිස සංගවාගත් දසය උසමිති ව්‍යාපාරෙත් ඉන්නවා. ඒ හැමෝටම ඇහෙන්න අපි කියන්න ඕන සියවස් ගන්නකට පස්සේ එක පන්තියකින් තව පන්තියකට බලය මාරුනාට පස්සේ අපිත් ලේසියෙන් මේක අත්තරලා දමල ගහලා යන්නේ නැහැ. අපි මේ

0: මොකද අපිටත් බන්දේසිය තියලා නෙමෙයි හම්බුනේ ලේ දාඩිය හෙලලා ඔයගොල්ලෝ කොච්චර කුටි කාලා දිනවද රංජන් සාදර කොච්චර කුටි කාලා දිනවද ඉස්සර ඉහළට බෙදුවා බකෝ එකෙන් පහළට බෙදුවා කන් ඇන්දෙන් දැන් පැත්ත මාරුණාද පහළට බෙදනවා බකෝ එකෙන් ඉහළට බෙදනවා කන් ඇන්දෙන් ඉහළට කන් ඇන්දෙන්වත් නැහැ කන් ඇන්දෙන් හරි මේ අවුරුදු දෙකමාර ඇතුලේ බෙදාගත්ත එක දෙයක් තියෙනවනම් මං සභාවට විවෘත කරනවා මොන මාධ්‍ය කවුරු හිටියත් කවන්නේ කියන්න එක දෙයක් මේගොල්ලන්ගේ සමාරුවයි කිව්වා ඕගොල්ලන්ගේ චන්ද ලකුණ සීනුව ඒක හෙලෙව්වම ටාන්ටාන් ගන්නවා විමල ඇතුලේ තියෙන gediya ගලවන් ගියා කියලා දැන් ටාන්ටාන් නැල්ලු ඒ කියන්නේ අපි ඉවරයිලු දැන් ඉවරලා තියෙන ඌ දැන් තව ටික තමයි විමලයට ටාන්ටාන් තමයි වැඩි නීතිය කටයුතු නේද එතකොට ඇතුළට ගිහිල්ලා අර කොහොමද අතක ගා ඉන්න වෙන්නේ මෙහෙම කර කර ගලවන් ගියේ gediya උසමිති ව්‍යාපාරය කියන්නේ සටන්කාමි කෑ ගහන සමුළු කියන්නේ එහෙම තමයි රණ්ඩු කරන කුණු හරප කියන යන ගමන් වයින් ස්ටෝස් ගන්න යන කට්ටිය උසමිති ව්‍යාපාරය කියන්නේ එහෙම එකක්
1: ඉතින් මේ කරුණු තමයි ගෙවුණු සතේට අදාළව ඔබට වාර්තා කරන්නට තිබෙන්නේ යලිත්

0: ඉතින් ඇත්තරම මේ අපි සමුගන්ඩයි බොහොම ළඟයි නේද මේ කොහොම නමුත් අපි දේශපාලන කතාව අද අපිට ගොඩක් වැඩහින්දා දේශපාලන කතාව ගොඩක් මග හැරුණා ඇත්තරම මේ අර්ජුනගෙන් පටන් ගත්තොත් මේ අර්ජුනත් එක්ක මේත් එක්කම අපි සලේකින් පටන් ගත්තොත් ඇත්තරම සලේ කියන්නේ හිටපු බුද්ධිංශන ප්‍රධානීෙක් ඔහු තත් දේශපාලන පත්වීමක් තමයි ලැබිලා තියෙන්නේ අද ශානිට ලැබිලා තියෙනවා දේශපාලන පත්වීමක් නමුත් ශානිලාගේ ඉතිහාස කතාව අපි අවංකව කතා කළොත් අපි මධ්‍යස්ව කතා කළොත් ශානි තමයි ලංකාව ඉන්නේ හොඳම සුපිරිගණයේ බුද්ධි නිල්ධාරියා විදිහට තමයි කාතරත් මතවාදයක් ගොඩනගලා තිබ්බේ. ඒකට හොඳම උදාහරණ තමයි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රසිද්ධිය කියනවා. රාජපක්ෂලා තමන්ගේ නඩුවක් බේරන්න කියලා චන්ද්‍රිකාගේ බලයේ කාලේ සල්ලි ගෙනත් දුන්නාම සල්ලි වලට ගහලා ඒක ප්‍රතික්ෂේප කරපු මිනිහෙක් කියලා කවුරුත් කියනවා. ඒත් එක්කම රනිල් වික්‍රමසිංහ ශානිට සැරංග බැනලා මේ නඩුවෙන් ඉවත් කරන්න ඕන තමුසේ කියලා එළවපු මිනිහෙක් කියලාත් කියනවා. ඒත් එක්කම ශානි ගැන කතා කරනකොට කවුරුත් ශානි ගැන විචාරාත්මක මතවාද නිර්මාණය කරනවා මිසක් ශානි ගැන විවේචන නිර්මාණය කරන්නේ නැහැ. නමුත් ශානිට තියෙනවා කළු කැලලක්. ඒ කළු කැලල තමයි රංජන් සේනානායක රංජන් රාමනායකත් එක්ක කරන ලද සාකච්ඡාව. ඒ සාකච්ඡාවේ ඇත්තරම ඔහු කියල් තියෙනවා කිසියම් පුද්ගලික තැනකදී රංජන් ඔහුට මොකද දේශපාලන පීඩනයෙන් ලක්වෙච්ච පොලිස් නිලධාරිය ඔබ අනන්ත දැකලා ඇති. අවංක පොලිස් නිලධාරියට නිරන්තරයෙන්ම දේශපාලන පීඩාව එක් වෙන ඔහුගේ උසස්සීම් ඔහුට ලැබිය යුතු උසස්සීම් හැම අවස්ථාදීම පාලනය කරන තත්ත්වයන්. ඒ තත්ත්වය වළක්වා ගන්න රංජන් එක්ක යම්කිසි විදිහකට සුහද වුණා කියලා ඔහු කියලා තියෙනවා කිසියම් තැනක. නමුත් ඒවා අදාළම නැහැ. නමුත් ඔහුට තියෙන එකම කළු පැල්ලම එච්චරයි. ඒ කෙසේ වෙතත් මේ සලේ මම දෙන්න ඕනේ ජගත්තගයටයි මෙයාටයි සලේට විරුද්ධව තියෙන චෝදනා ඔහු කියන්නේ ඔබ දන්නවා ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාට ඔය චෝදනාව ආවා. ඔහු FBI එකේ ඇතුළු සීක්‍රට් සර්විස් එකේ තොරතුරු තමන්ගේ ගෙදර ගිහින් තියාගැනීමේ අවකාශයක් නැහැ කියලා. ඒකෙදි FBI එක ට්‍රම්ප් මහත්තයයි ගෙදර රේඩ් කරලා ඒ සියලුම ෆයිල්ස් අරන් ගියා FBI එකේ තියෙන ආරක්ෂිත නවතැන් වලට. ඒ වගේම කිසියම් වූ ජනාධිපතිවරයෙක් තමන්ගේ දූර්ය කාලය අවසන් වුණෙන් පස්සේ ඇමරිකාවේ ඔහුට තොරතුරු ලැබුණා වුණාට තේයවා තමන් රටේ ඉහළ සීක්‍රට් වත්කම් ඔහු සතු කර ගැනීමේ අයිතියක් නැහැ. ඒක මුළු ලෝකෙම තියෙන යුද සම්ප්‍රදායක්. ඒක ලංකාවටත් උරුමයි. මේ සලේ කියන මනුස්සයාට කිසිම විදිහකට ඔය ශානිලාට ෆොන්සේකලාට එහෙම නැත්තම් ඔය ලංකාව හිටපු අග්‍රගන්නේ පොලිස් නිලධාරියෝ හමුදා නිලධාරීන් වගේ කිසියම් මෝ විදිහකට යුද විරුවෙක් රණවිරුවෙක් කියන ලේබලේ ඇලවිච්ච මනුස්සෙක් නෙවෙයි. ඔහු පැහැදිලිවම දේශපාලන පත්වීමක් කියලා අයුවාදයෙන් පාර්ලිමේන්තුවේ ඇතුළු හැම තැනකම එදා යුද්ධය අවසන් වුණ මේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ පාර්ලිමේන්තුවේ දයාසිරිලා රාජිතලා ඊළඟට රනිල් වික්‍රමසිංහලා ඒත් එක්කම ඇතුළු සියලුම දේශපාලකයෝ කොන්දේසි විරහිතව සලේ තමයි මේකේ චූදිතයක් කියලා කියපු මිනිස්සු අද සලේවට අසාධාරණයක් සිද්ධ වෙනවා කියලා කියන්න තරම් සදාචාරාත්මක දේශපාලනයක් ලංකාවේ මෙතෙක් කල් සිද්ධ වෙලා නැහැ. ලංකාවේ සදාචාරාත්මක දේශපාලනයක් සිද්ධ වුණා නම් ඔබ අපි කවුරුත් දන්නා පරිදි රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂගේ දීගේ සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් අපි කවුරුත් දැනගත්ත අවසාන මොහොතේ මේ මොවුන්ගේ බලය රැකගැනීම සහ ඔවුන්ගේ ඌමනා එපාකම් මත මොවුන් අතර එකඟතාවයක් නිර්මාණය වුණා කියලා පළමුවරට අපි එලිපිට නිර්වස්ත්‍රව සිටින මේ දේශපාලකයෝ අපි දැක්ක අපේ ඉතිහාසය පුරා ඒකේ ඵලයක් විදිහට තමයි අනුරකුමාර දිසානායක ජනාධිපතිවරයා බලයට පත් වූයේ. ඒක නිසා මේ සලේ ගැන කිසියම් වූ පුද්ගලයෙක් කිසියම් වූ දෙයක් කියනවා නම් සලේට යම්කිසි අසාධාරණයක් සිද්ධ වෙනවා සලේ මේ පාස්වර්ඩ් එක දෙන්නේ හරි මොන හරි දෙයක් කියනවා නම් මම හිතනවා ඔහුට දේශානුරාගී හෝ අපක්ෂපාතී මතවාදයක් ඔහු තුළ නිර්මාණ වෙලා නැහැ. ඔහු තුළ නිර්මාණ වෙලා තියෙන්නේ කිසියම් මො විදියකට පක්ෂග්‍රාහී මානසිකත්වයක් තමයි. ඔහු කියන වචන සමස්තයක් විදිහට පිළිගන්න බෑ. මොකද සලේට කිසිම අයිතියක් නැහැ. ජාතික රහස් තොරතුරු තමන්ගේ තියෙන තමන්ගේ කම්පියුටර් සහ තමන්ගේ දුරකථන ආණ්ඩුවට බාර නොදී ඉන්න. ඒක සදාචාරාත්මක නෙවෙයි නෛතික අයිතියකුත් නැහැ. ලෝකේ කිසිම රටක නෛතික අයිතියක් නැහැ. මම ට්‍රම්ප්ගෙන් පටන් ගත්තේ මේ කතාව ඒක නිසා. ඒක නිසා සලේට විරුද්ධව සීඩිය ගන්නව කිසියම් මෝ ක්‍රියාමාර්ග වලට මම අවංකවම ඒව අනුමත කරනවා ඒක පක්ෂග්‍රාහී කියලා නම් මම පිළිගන්නේ ඊළඟ අපි රංජිත් මහත්තයර දුන්නොත්
1: ඔතාලිය සුරේෂ් සලේ රාජ්‍ය බුද්ධි අංශේ මං හිතන්නේ හමුදා බුද්ධි අංශ ඒකකේ තමයි ඔහු රාජකාරී කරේ ඉතින් ඔහුගේ කාර්යය ඉවරුණාට පස්සේ තවත් බුද්ධි අංශ නිලධාරියෙක් පත් වෙනවා එතකොට පත්
0: ඒක දේශපාලන පත්වීමක් සලේගේ පත්වීම දේශපාලන පත්වීමක් සලේට කිසියම් මො විදියකට ඔය ෂාන්ලාට වගේ එහෙම නැත්නම් අනික් කට්ටිය වගේ මේ තමන්ගේ දක්ෂතාවය මත සොසීම් හම්බෙච්ච නිලධාරියෙක් නෙමෙයි
1: කවර හෝ විදියකට හරි තනතුරක් රාජ්‍ය තනතුරක් ලැබුණාම ඒ තනතුර හැර යනකොට තමන් සන්තකේ තිබුණු සීලමු දේවල් බාර දෙන්න ඕනේ ඒක තමයි රාජ්‍ය සේවයේ ක්‍රමය එතකොට යුද හමුදාවෙත් එහෙමයි. එතකොට තමන්ගේ තිවිච්ච බුද්ධි තොරතුරු දැන් අලුත් බුද්ධි අංශ ප්‍රදානියට බාර දෙන්න ඕනේ. එතකොට ඔය පරිගණක යන්ත්‍රවල රාජ්‍ය රහස් තියෙනවා. ඒවා ලබා දෙන්න බෑ කියන ගොඩනගන තර්කේම වැරදි. මොකද එහෙම වෙන්න බෑ. ඒවා ඊළඟ නිලධාරියට බාර දීලා තමයි ඔහු යන්න ඕනේ. එතකොට මේ පරිගණක වල තියෙන රාජ්‍ය රහස් කියන එක මම පිළිගන්නේ නැහැ. රාජ්‍ය රහස් වෙනුවට වෙනත් රහස් ඇති. ඒ රහස් වල මේ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ යම් යම් තොරතුරු ඇති කියලා විශ්වාස කරන්න පුළුවන්. CID එක විශ්වාස කරන්නෙත් ඒකම තමයි. ඒක නිසා මේ පරිගණක යන්ත්‍රය සහ අනිත් දුරකථන යන්ත්‍ර විවෘත කරලා ඒවා හොයාගන්න ඕන. නමුත් සුරේෂ් සල්ලි හරි වෙන කවුරු හරි මේ රඳවගෙන ඉන්නේ ඒ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ ඒක ගැන මට වෙනම විවේචනයක් තියෙනවා ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත නැති කරන්න තමයි මේ රජයේ පත්ුනේ ඒක නිසා ඒ එය ඉවත් වෙන්න ඕන තීරණ පනත් වලට අනුව නීත්‍යානුකූලව ඔහුගෙන් ප්‍රශ්න කරලා ඒ විදියට කටයුතු සිද්ධ වෙන්න ඕනේ ඒ වගේම සාලිය ඔබ අර්ජුනා ගැන සඳහන් කරා අර්ජුනා කියන්නේ තාමත්ම ජනප්‍රිය දේශපාලඥයෙක් උතුරේ ඔහු දොස්තර කෙනෙක් ඒ වගේම ඔහුගේ ක්‍රියාකලාපයන් ඒ ඔහු වැඩ කරන විදිය ගැන විශාල ජනප්‍රියත්වයක් තියෙනවා ඒ ප්‍රදේශවල ස්වාධීනව ඡන්දීලලා ජයග්‍රහණය කරන්න පුළුවන් වුණත් ඒ නිසාමයි නමුත් ඔහුගේ ජනප්‍රියත්වෙත් එක්ක ඔහුගේ භූමිකාව മന്ത്രി භූමිකාව ඔහු පටලවාගෙන තිනවා ඇත්තට වශයෙන්ම මේ කවුරු හරි ඔහුට පැහැදිලි කරලා දෙන්න ඕනේ മന്ത്രിවරේ කියන්නේ කවුද ප්‍රාදේශීය දේශපාලඥයෙක් කියන්නේ කවුද ඒ වගේ කටයුතු දන්නේ නැතුව ඔහු හැම දෙයක්ම පටලවාගෙන විශේෂයෙන්ම රටේ අවධානය ඔහු කෙරේ යොමු කරගන්න කරන උත්සාහයක් විදියට තමයි මම දකින්නේ. නමුත් මේකේ හාස්‍යයට කාරණේ තමයි නිරන්තරයෙන්ම උතුරේ සහ නැගෙනහිර දේශපාලඥයන් ද්‍රවිඩ දේශපාලඥයන් විවේචනය කරන පොහොට්ටුව නාමල්ලා රාජපක්ෂලා ඔහු සමග එකතු වෙලා සිටීම මේක ඉතාමත්ම හාස්‍යයට කාරණේ.
0: මට අර්ජුන ගැන තියෙන මෙන්න මේ වගේ විවේචනයක්. අර්ජුන ජනප්‍රියත්වෙන් දේශපාලනට පත්වෙච්ච මනුස්සෙක් නමුත් අර්ජුනගේ ඇඟෙත් අපි අර රේඩියෝ එක පටන් ගන්නවා කියන පටන් ගන්නකොට වගේ මේ යාපනයේ තියෙන කුල මතවාදේ තියෙනවා. අර්ජුන ආපු දවසේ ඉඳන්ම බලාපොරොත්තු වුණා පොලිස් ආරක්ෂාව ප්‍රභු ආරක්ෂාව ඊළඟට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට තියෙන කිසියම් මො විදිහකට නීතියෙන් ඔබ්බට ගිය රැකවරණය ලබා ගන්න. ඒක මේ ආණ්ඩුව යටතේ ඉෂ්ට වුණ නැහැ අර්ජුනාට. ඒකේ වාඩුව තමයි අර්ජුනාගේ හදවත තුලින් ඇති වෙලා මේ අර්ජුන තියෙන්නේ. විශේෂයෙන් මේ යාපනය කියන ප්‍රදේශය ගත්තාම මේ කුල බලයත් එක්ක යාපනයේ ජනතාව තුළ නිරන්තරයෙන්ම පීඩා විඳපු දෙයක ඵලයක් විදිහට තමයි මම දකින්නේ අර්ජුනා. නමුත් මං හිතන්නේ අර්ජුනාට ලැබෙන්න ඕන බෙහෙත මං හිතුවේ අර්ජුනාට අර දැන් නඩුවකුත් තියෙනවා අර්ජුනාට මං හිතන්නේ ඒක ලැබෙයි ලැබුණෙන් පස්සේ අර්ජුනායි කට වැහි කියලා මම හිතනවා.
2: ඉතින් මං හිතන්නේ අපි හුඟක් දේවල් කතා කළා අද මේ අඟහරුවාදා රාත්‍රියේ ඔබත් සමග එකතු වෙලා මේ කතා කරපු දේවල් වලින් ඔබට යම් කිසි දෙයක් උකහා ගන්නට පුළුවන් වුණා නම් ඒක තමයි අපේ සතුට. ඉතින් අදත් අපි සමුගෙන යන්නටයි සූදානම සාලිය ගලපත්ති රංජිත් විරසිංහ රොෂාන් මිහිඳු කුලසූරිය සමග මම ජගත් ජේ එදිරිසිංහ. අපි ලබන සතියේ නැවත හමු වෙමු.
3: ලක්මිහිර ගෙරෙන සාර සංග්‍රහය පවන මුදුලසින් සනාවනටත් රළුස්සරින් විදවන්නට යුක්තියට ඉඩ දෙන්නටත්
4: ශක්තියෙන් හබා යන්නත් තවද
0: අසන්නනේ සෑම සඳුදාම ස්වර්ණ FM ගුවන්විදුලියේ 8 සිට 10 දක්වා විකාශන වෙනවා. ඉතින් අපි පැතුම් සොයුරා තමයි මේ රේඩියෝ එක මේ කැඳුම් කරු විතර වැඩ කරන්නේ. ඉතින් ඒ ගුවන්විදුලිය හැම සඳුදාකම අපි අඟහරුවාද සඳුදාකම ඔබට අහන්න පුළුවන් පැතුම් තිලකසිරි අපේ ආදරණීය සොයුරාගේ ගුවන්විදුලිය. ඉතින් අපි සමුගන්නවා.